89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

සුබම සුබදැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. මේ ලෝකෙ ලස්සන කරන්නේ චූටි ළමයි. චූටි ළමයි වෙනුවෙන් සුප්‍රීම් රේඩියෝ හඳුන්වල දීලා තියෙන පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන මේ විදියට පටන් ගන්න තමයි යන්නේ. අදත් ඔයාට ඉගෙන ගන්න, අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකම් මාව අහගෙන ඉන්න. එහෙනම් මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිබුණ එක අපරාධයක් බව මහන්සි වෙන්න ජීවිතේ ජය ගන්න සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ස්ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත්වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනනු.
3: එම මෙහෙව
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: පොඩ්ඩන් උදෑසන අහගෙන ඉන්න දක්ෂ පොඩිත්තන්ට තමයි අපි විසේකාර පොඩ්ඩ විශේෂාංගය වෙන් කරලා තියෙන්නේ. ඔයාටත් පුළුවන් වාගේ දක්ෂතාවයක් අපිට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම රිෂිය නර. මම ඉගෙනුම ලබන්නේ නිල්ස්ටඩ් බාලිකා විදුහල්. මගේ පන්තිය 1B. රන්වන් පාට සමනල යා රෝස මලේ තැනි බීලා ගියා. ආයෙත් ඒ විත ඒ සමනලය මල්වල පැනි බොන්ට.
1: හරිම ලස්සනයි. අපි වහගෙන චූටි පොඩිත්තන්ට පුළුවන් ඔගොල්ලන්ගේ දක්ෂතාවයක් අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, අම්මල තාත්තලා අපි වහගෙන ඉන්නවනේ. ඔගොල්ලන්ගේ පොඩිත්තා ලස්සනට සින්දු කියන්න, එහෙම නැත්නම් ලස්සන නිර්මාණ කරන්න දක්ෂ නම් එයාටත් අවස්ථාවක් තියෙනවා. 0718 893 893 කියන අපේ WhatsApp නම්බරයකට ලස්සන සින්දුවක් හරි, කතන්දරයක් හරි, කවියක් හරි, කතාවක් හරි රෙකෝඩ් කරලා අපිට එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම් Supreme Radio 9D Tower Building කොළඹ 4. Supreme Radio 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිනට එවන්න. හරිම සරලයි. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම එළි දක්වන්න. එහෙනම් ඉතින් මතක ඇතුව චූටි පොඩිත්තන්ගේ දක්ෂතා අපිට එවන්න.

0: 89.1 89.3 Supreme Radio. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිහ, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුණ.

0: ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
2: අපි හැමෝම ආසයි ලෝකෙ මොකද වෙන්නේ කියලා ඉගෙන ගන්න. හැබැයි අපිට ඒකට ඒ රටවල්වල කතා කරන භාෂාවන් ටිකක් පුළුවන් වෙන්න ඕනේ. අපි චූටි පොඩිත්තන්ට කියලා දෙනවා ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි. ජපන් භාෂාව කියලා කියන්නේ හරිම ලස්සන භාෂාවක්. ජපානෙත් හරිම ලස්සන රටක්නේ. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ මේ වෙනකොට අපි හැමෝටම පුළුවන් වෙන්න ඕනේ භාෂාවක්. මොකද ඉංග්‍රීසි භාෂාව නැතුව අපිට ලෝකෙ ඉස්සරහට යන්න හරි අමාරුයි. අපි චූටි පොඩිත්තන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම ලස්සනට සරලව කියලා දෙනවා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ජපන් භාෂාව වෙනුවෙන් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
3: වල්ලූරා,
4: ඉනොෂිෂි ඉනොෂිෂි, වයිල්ඩ් බෝඩ්.
3: එලුවා,
4: යකි යකි, ගෝට්.
3: හාවා,
4: උසාගි උසාගි, රැබිට්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: නම්බර් 20 නම්බර් 10 Number 5
3: Me ahasata polaven naginneema eka
2: Number 1
4: Bendu sit bendu nit kelma
1: Saturday weekend ek happening karaganna
5: Eta beta thore janapriya sindu
6: Oh god
5: ek digata ek kapata Sinasurada ude 10 indan dawal 12 wenakal
1: Supreme Radio Radio Super Hits 20 with Hasita
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
8: The Welcome Show
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The Welcome Show
5: anugrahaya
10: wartha apita wartha kabana koti yate NLB tanade tahane lutrayen rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obat dinawa ratak dinawana jatiya mahatana sampatha tanani dahane biladigena obat koti patiya kuwanna
11: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
12: සුප්‍රීම් රේඩියෝ

අදට හෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හරියටම හෙටත් උදේ 6 වෙද්දී මං එනවා මගේ චූටි පොඩ්ඩොංග බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ ගිහින් හොඳට වැඩ කරන්න ඕනේ. ගුරුවරු කියන දේවල් අහන්න ඕනේ. අම්මට තාත්තට කී කරව ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්. 89.1 89.3 Supreme Radio.

0: අයිබෝන් සුබදස්සනක වෙලාබුදේ හතයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න ප්‍යල්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: show. අනුග්‍රහය
2: එන්න පියල් 40ට දිනුම්

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: බලවද හතයි වෙනඩේ හතයි සුබෝදෑසනක් හැමෝටව සුබදෑසනක් චමරයිබෝන්
1: අයිබෝනි පයිබෝන් සුබදෑසනක් සුබදවසක්
0: අද ජනිවාසේ විසි හතර වෙනිද බදාද අලු දවස කාරම්භයක් තමයි අපි මේ විදිර ගන්න ලෑස්ති වෙන්නේ.
1: ඉතින් අද දවසත් ඔබට ඔබේ ජීවිතයේ වෙරවීරයෙන් දිරන්න පුළුවන් වෙන නේද? සිහින දිනාගන්න පුළුවන්ගෙන සුබ දවසක් වෙන්න කියලා අපි ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
0: අනිවාර්යයෙන්ම අද දවසම ඔයාට කිරියෙන් පැනියෙන් කෙසේ වෙතත් අර අඩුමතරමේ නිදහසේ සැනසීමවත් ඉන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද හැම දවසම අපිට කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නේ නැහැ නේ චාමර. ඉතින් ඒ නිසා මේ කිරියෙන් පැනියෙන් ඉතුරු නැතුණාට කමන්නේ. අනේ අද දවස ගෙවාගෙන යන්න නිදහසේ ඉන්න පුළුවන්කම ලැබේවා.
1: ඒක තමයි තමයි අදනම් මේ කාලගුණය ගැන ලොකු විස්තරයක් දාලත් නැහැ. වැසිවාර කීපයක් ඔය ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා වැඩි ඉතින් අපි ඒ ගැන ඉන්සාව කතා නොකරමු ඉතින්.
0: තව පොඩි වෙලාවකින් සමහරක්කට මං හිතන්නේ චාමර මේ කොළඹට වහීවයි.
1: වහීවයි. මම එනකොටත් වැහලා තිබුණා කිරුළපණ හරියට වගේ.
0: ඒ කියන්නේ තව පොඩි වෙලාවකින් මේ වැත්ත කළු ගල්ලා තියෙන්නේ.
1: ඔව්.
0: ඔෆිස් එහෙම යන්න අටට කිට්ටු යන්න ඉන්න කට්ටිය ඉන්නවනේ.
1: කට්ටියට. දෙයියන්ගේ පිහිටයි.
0: ඔව්. බුදු සරණයි තමයි ඉතින් කියන්න තියෙන්නේ.
1: වැහි දෙයියන්ගේ පිහිටයි.
0: වැහි දෙයියන්ගේ පිහිටයි. එහෙනම් ඉතින් අද දවස ඔයාලට සුබ විදියට ගත කරන්න සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද දවසෙම ඔයාගේ හිතේ තියෙන පීඩනය තරහව ඒ හැම දෙයක්ම නැති කරගෙන hina වෙලා ලස්සනම සෙන්දෝ තහගෙන ඔයාලට ඉන්න පුළුවන්කම තියෙනවා. රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න පුළුවන්. අලුතලු දේවල් දැනගන්න පුළුවන්. මේ හැම දෙයක්ම දැනගන්න දවසෙම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා ඔයාලට ආරාධනා කරන ගමන් අපි ද වෙල්කම් ෂෝ පටන් ගන්න ලෑස්ති. අපිත් එක්ක මේ ගමනයන් එකතු වෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඒ වගේම තමයි ඉතින් ශක්තිමත් බැඳීමකට මෙල්වා GI pipes අපිත් එක්ක ඉන්නෝ. මේ ගමනයන් මේ වගේම වේදනාවන් කැක්කුමට ෂණික සහනය අරගෙන මෙල්ඩෝල් ඉන්නෝ. මේ අයත් එක්ක තමයි ඉතින් අපි අදත් උදේ 10 වෙනකන් ඔයත් එක්ක ඉන්නේ.
0: අපි ඉතින් අර ආරක්ෂාව පරිස්සම කල්පවත් මේ හැමදේම තියෙන දේවල් නේ ඔයාට අරන් එන්නේ. ඉතින් ඒ නිසා මේ කට්ටියත් අපිත් එක්ක ඉන්නවා කියන එක මතක් කරන ගමන් අපි පටන් ගන්නවා එහෙනම් the welcome show program එක.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම මං චාමර.
0: මම නිපුනිකා.

0: අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රට
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිවුණ එක අපරාධයක් බව මහන්සි වෙන්න ජීවිතේ ජය ගන්න සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙයා යුතුක මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සෙ ඉන්න අයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with ආශි.
7: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
8: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
7: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
9: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න බෑ.
10: 89.1 89.3
11: සුප්‍රීම් රේඩියෝ.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: ඔදේ හතයි විනාඩි 23යි දැන් වෙලාව. සැනසීමෙන් ඉන්න නම් චාමර අපි යන්න ඕනි කොහෙටද? සාමාන්‍ය සැනසීමෙන් ඉන්න නම් ඉතින් ඔය ගහක් ගලක්කාවට, එහෙම නැත්නම් ඉතින් අපිට ඔය අපි කියන ආගමේ සම්බන්ධ තැන්වලට, පන්සලකට වෙන්න පුළුවන්, පල්ලියකට වෙන්න පුළුවන්, කෝවිලකට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනකට යන්න පුළුවන්. අපි සැනසීම නැති කරගන්න නම් අපි කොහෙටද යන්න ඕනේ?
2: ගෙදර.
1: ගෙදර විතරක් නෙමෙයි, ගෙදර ගිහිල්ලා සාලේට ගිහිල්ලා පොඩ්ඩක් මේ රටේ දොරේ වෙන ටික බලන්න ඕනේ. අන්න එතන තමයි අපේ සැනසීම නැති වෙන්නේ චාවර.
2: බිරිඳ හම්බෙන්න ගන හරි.
1: ඇයි ඒ?
2: සනසියම නැති කරගන්න.
1: ඇයි ඔයාට ඉන්නේ එහෙම බිරිඳක්ද?
2: මට නෑ ඉතින්, බහුතරයක් කියන්නේ එහෙමනේ තින්නේ.
1: ඔව් බහුතරයක් ඉතින් එහෙම කියනවා. එහෙම කියන අයගේ ඉතින් බිරිඳවරුන්ගෙන් අහන්නත් ඕනේ මේ සනසියමින් ඉන්නවද ඉතින් හස්බන්ඩ් ආවම පස්සේ. එයානේ ආපු දාවෙන් නම් කියවගත ගමන් තමයි. එහෙම තමයි කියන්නේ.
2: යුද්ධ පිටියකට යනවගෙන සමහරු ගෙදර යනකොට නේද?
1: ඔක්කොම ලෑස්ති කරලා යන්නේ. අද දවසට නියමිත ඔක්කොම ස්ක්‍රීන්ෂොට්ද, ඊට පස්සේ ආපහු කියන්න ඕන, පැහැදිලි කරන්න ඕන දේවල් ඔක්කොම ඔළුවේ තියාගෙන යන්නේ. මම මෙහෙම ඇහුවොත් මෙහෙම කියනවා, එහෙම ඇහුවොත් මෙහෙම කියනවා, මෙහෙම කිව්වොත් මෙහෙම කියනවා.
2: ත්‍රස්තවාදියා සහ අපි කියමුකෝ මොකක් හරි හමුදාවක් අතර සටනක් කියලා නේද? දැන් ඇත්තටම මේ යුද්ධ කරන්න ත්‍රස්තවාදියාට සාධාරණ හේතුවක් තියෙනවනේ. බිරිඳට එහෙම හේතු නැහැ නේද?
1: එහෙම කියන්න එපා, හේතු තියෙනවා.
2: සමහර ලාවට හේතු නැතුව වුණත් රණ්ඩු වෙනවා.
1: එහෙම නැහැ අනේ, හේතු තියෙනවා.
2: හේතු ඕනෙද රණ්ඩු වෙන්න කියලා තරහ වෙනවා නේද?
1: හේතු තියෙනවා, හේතු තියෙනවා. නිකන් හරි හිතන්නකෝ, නිවාඩු දවසරත් හස්බන්ඩ් ගෙදර ඉන්නේ නැතුව. එතකොට තන්තන් වල වැඩ දා ගන්නවා නම්, ඊට පස්සේ ආපහු යාළුවෝ හම්බෙන්න යනවා නම් එහෙම. ඉතින් එතනදී වයිෆ් කී තියෙන කේන්දිය වැඩි වෙනවානේ.
2: දැන් ඇත්තටම ප්‍රශ්න තිබුණේ ඉරානයයි ඊශ්‍රායලයි අතර. දැන් ඇමරිකාවයි යුද්ධයට අවතීර්ණ වුණා නේද? හේතුවක් දන්නෙත්
1: නැහැ.
2: එකම හේතුව යුරේනියම් බල ගැනීම කියලා තමයි කිව්වේ. හැබැයි ඒකත් කරේ නැහැ කියලා ඉරානය කියාදි. දැන් කියන්න දෙයක් නැතුව එකේ කේවා කිව්වනේ ඊට පස්සේ නේද? කොහොම හරි යුද්ධයට හේතු හොයාගත්තා. කොහොම ප්‍රශ්න ඇති වෙනවා සමහර ගෙවල් වල. ඒ නිසා මේ රණ්ඩු කරන්න හේතු හොයාගෙන යන්න එපා ඉතින් නේද ජීවිතේ.
1: රණ්ඩු කරන්න හේතු හොයාගෙන යන්න ඕනේ නැහැ. හැබැයි මේ ජීවත් වෙන්න එතකොට සල්ලි හම්බ කරන්න හේතු හොයාගෙන යන්න බෑනේ චාමර. ඒවට ඉතින් හේතුව ඕනේ නැහැ ඉතින්. හේතු
2: තව ඕනේ දොඩට හේතු මොකක් හරි.
1: ජීවත් වෙන්න ඔයා හදනව නම්, ජීවත් වෙන්න ලොකු කට්ටක් කාලා ඔයා ඔයාගේ දේ හදාගන්න උත්සාහ කරනව නම් ඔයාට ටිකට් එකක් ඇදෙනවා සත්තයි. හරි, මොකද ඔයා රුපියල් 40ක් වියදම් කරනවානේ ජාතික ලොතරැයි මණ්ඩලයට. රුපියල් 40ක් දුන්නට පස්සේ ජාතික ලොතරැයි මණ්ඩලය හැමෝගෙම මේ ජීවිත එළිය කරනවා වගේම තමයි රටේ සංවර්ධනයටත් දායකත්වය දෙනවා කියලා ඔයා දන්නවනේ. ඉතින් ඒ නිසා ඔයාට ඒක මන් දුන්න එක අපරාධ වගේ කියන හැඟීමක් කවදාවත් දැනෙන්නේ නැහැ.
2: අනිවාර්යෙන්. ඉතින් ඔයාලට කියන්න හදන්නේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගැන. මහජන සම්පත දිරුම්මාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැළපීමෙන් තමයි ජයග්‍රහක තෝරගන්නේ අද සම්පත ලොතරැයි. එතකොට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැළපීමෙන් රුපියල් 50000ක් 250000ක් තියෙනවා. අවසාන අංක හතර ගැළපීමෙන් රුපියල් 50000යි, අවසාන අංක තුන ගැළපීමෙන් රුපියල් 4000ක් වට දිනා ගන්න පුළුවන්. වගේම සෙසු තෑගි රසක් ඔබට ඔබේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද වේදමට ඉතින් අද සම්පත තමයි හරියනම ලොතරැයි වෙන්නේ.
1: ඔව්, අද වේදමට අද සම්පත ගන්න. දැන් ඒ අතර ඉතින් අපිට සතියේ වේදම් තියෙනවා, මාස්පතා වේදම් තියෙනවා. දැන් සමහරු භාණ්ඩ අරන් ඉන්න චාමර ගෙදරට සතියට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අතේ තියෙන මුදලට දවසට වෙන්න පුළුවන්. කොහොම වුණත් දැන් අර අතේ තියෙන මුදලට දවසට ගන්න කටියට දවස් 3කට 4කට 5කට හරියන ගන්න පුළුවන් කසාගලි ග්‍රීන් සුපර් එක පැත්තට ගියොත් එහෙම. මොකද කසාගලි ග්‍රීන් සුපර් එකේ ඔයා ඔය රුපියල් සමහරකට 1000ක් දීලා ගන්න භාණ්ඩය රුපියල් 500 800කට වගේ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතාලම සාධාරණ මුදලකට. මොකද ඒකට හේතුව වෙන්නේ අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕන වෙන්නේ. මොකද අපි ගොඩක් භාණ්ඩ වලට වැඩිපුරම කරන්නේ ඉතින් අතරමැදියන්ට ගෙවුවා වගේ දෙන එකනේ. භාණ්ඩේ සමහරක් රුපියල් 100ක් වෙන්න පුළුවන්. ඒ රුපියල් 100 හැබැයි අපි ගාවට එන්නේ 500ක් විතර වෙලා චාමරයි. අතරමැදි කී දෙනෙක්ද?
2: ඔව්, සාමාන්‍ය වෙළඳපොලේ අපි ගොඩක් අතරමැදියන් ගෙවන්නේ තින්නේ.
1: ඉතින් ඒ නිසා ඒ මුකුත් ප්‍රශ්න නැතුව හොඳම ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ, ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අලලු, මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වගේම ග්‍රොසරි අයිටම්ස් පවා දිවයිනේ අඩුම මිලට වාට ගන්න පුළුවන් කසාගෙන ග්‍රීන් සුපර් එකට වාගියොත් එහෙම. ශාකා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වල කසාගෙන ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගෙන ග්‍රීන් සුපර් ගැන විස්තර දැනගන්න කතා කරන්න 0112 864 0112 864 0112.
2: ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැන කඩුම මිලක් ගිහිල්ලා වෙන සද්දකින්න ළඟදිම ඔබේ නගරෙත් ශාඛාවක් ආරම්භ වෙනවා කියලා මතක තියාගන්නවා.
1: සමහර වෙලාවට අර අනේ මොකක් නිසාද මේ ප්‍රශ්නේ ඇති වුනේ කියලා හිතාගන්න බැරි හස්බන්ඩ්ලට මෙල්ඩෝ ලෝන වෙනවා චාමර.
2: අනිවාර්යයෙන්.
1: එහෙම රැති වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ අයියෝ වට මොකද්ද උනේ අර අනේ දෙවියනේ මට උණු වියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා කිය කිය නිකන් උණ විකාරයෙන් වගේ කියව කියව ඉන්න
2: වෙන්නේ.
1: ඒ නිසා උණ විකාරය එහෙම අඩු කරගන්න අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් ගන්න. මොකද මෙල් ඩෝල් එකට ඉක්මන් සහනේ ඔයාට හම්බ වෙන රඟපත වේදනාව වෙන්න පුළුවන්, ඔළුව ගැකුම් වේදනාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු තව තියෙන ඔය වේදනා එක එක තාත්ති
2: දිනවා. උණ කැස්ස වෙන්න පුළුවන් නේද?
1: ආන්ගේ ඔක්කොටම ඉක්මන් සහනේ මෙල් ඩෝල් දෙනවා. මොකද මෙල් ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයාට ඉක්මන් සහනේ අරගෙන ඔයාගේ වැර ටික ආපහු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආපහු රණ්ඩු සමහරකලාවට වයිෆ් ටවුල් චාම්බර මේ මොකුත් නොකිය ඉන්නකොට අර ඒ පැත්තේ නිකන් මුකුත් එන්නේ නැතුව හස්බන්ඩ් කඩපියාගෙන ඉන්නකොට තව කේන් තියනවා. එතකොට
2: බිරිඳට නෙවෙයි යන්නේ ඕක කාන්තා ලක්ෂණයක් නේ.
1: කාන්තා ලක්ෂණයක් නේ.
2: අපි වෙන ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම වෙනද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. උදේ 10 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන්, මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ

0: බා සමුරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600.18 22
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
1: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: එන්න පියල් 40ක දිනුම් අවස්ථාවක් හක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ
0: 89.1 89.3 සුපිරි රේඩියෝ ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක The Welcome Show.
1: උදේ 7යි විනාඩි 41යි දැන් වෙලාව. මේ වෙලාව තමයි හොඳම වෙලාව රටේ ලෝකෙ වෙලා තියෙන මොනාද කියලා බලන්න යන්න. ඉතින් ඒ නිසා අපි මුලින්ම අවධානය යොමු කරනවා දින මින පුවත්පතේ පුවත්පත් සිරස්තල වෙත.
2: අපි අද දින මින පුවත්පතට තමයි අවධානය යොමු කරන්නේ. අද වැඩිදුර කතා කරන්න ලොකු දේවල් ගොඩක් නැති නිසා අපි ඉක්මනින්ම තියෙන ප්‍රධාන පුවත් සිරස්තල කීපයක් බලමු. අධිකරණයේ ගැන විවාදයක් ඉල්ලා විපක්ෂයේ මැති සභේ යකා නටයි. නැවතත් නේද කට්ටිය වැඩි පටංගන. දයාසිරි අජිත් සෙන්කෝලය උත්සන්න හදති මැති සභේ වැඩ තාවකාලිකව අත්හිටුවයි කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ දින මින පුවත්පත්.
1: ඒ අතර මට හොන ශාමරිය කියනවා සෙන්කෝලය ගිල්ලත් කරන්න තියෙන දේවල් ටික කරන්න වෙනවා කියලා කියනවා. නේද මට මතක නැහැ කවුද කිව්වේ කියලා. මට ඇහුණා විතරයි සෙන්කෝලය ගිල්ලත් මේ ටික වෙනවා කියලා කිව්වා.
2: අපිට තිවාලුත් දේවල් නෙවෙයි නේ. සමහර ඒවා නිවුස් කරන්න හැදුවට ඒවා නිවුස් නෙවෙයි. මොකද විතර කලින් ඔයගේ දේවල් කරලා තියෙන කට්ටිය නේ.
1: ඔක ඇතුළේ ඉතින් ඔක්කොම දේවල්
2: ටික ගන්න දෙයක් නෙවෙයි ඔය දේ. ජාති නතර අසමගිය වර්ධනය කිරීම ඥානසාර හිමි මාස 9ක් හිරේට රුපියල් 1500ක දඩයක් අභියාචනය ඉවත දමයි මහාධිකරණය සිර දඬුවම් ස්ථිර කරයි කියලා වාර්තා කරලා
1: තියෙනවා.
2: ස්වාමින් වහන්සේ එනවා නේද? අය ටික දවසකින් අයතුරට වඩිනු. රජයේ පාසල් වල එක වසරට ළමයින් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය. මොකක්ද දන්නේ
1: වෙන්නේ. ඒකනේ
2: ඒකනේ. ඊට පස්සේ තවත් වාර්තා කරලා තියෙනවා විශේෂම මේ ඩෙංගු මර්ධනයේ සම්බන්ධයෙන්ත් අද දවසේ දින මින පුවත්පත වාර්තා කරලා තියෙනවා.
1: දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු අධ්‍යවදානමේ මරණ 29ක් දක්වා ඉහළට කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී වසම් 538ක්
2: අධ්‍යවදානම්ලු නේද? මේ දවස්වලදී අපි දැක්ක මේ ඔය දූමායනය කරන වැඩ කරනෝ වගේම සහ ඩෙංගු කීටයන් බොහොම ස්ථාන තියෙනවද කියලා හොයලා බලමු.
1: ඔව්.
2: මීට කලින් ওই දේ කරන්න පුළුවන් තව ටික අඩු කරගන්න තිබුණා. දැන් හරි ඉතින් පටන් ගත්තේ කමකුත් නැහැ කියලා කියමුකෝ ඉතින් අපි.
1: ඔව් ඉතින්.
2: පාසුක ප්‍රහාර සම්බන්ධව නිපු වර්තා කරලා තියෙනවද දින මින?
1: පාසුක දා ප්‍රහාරයේ මහා නඩුවේ තීරණාත්මක තීන්දුවක් කියලත් සඳහන් වෙනවා.
2: ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසිදු කරන්න හිටපු යමති සරණ යොදවයි කියලා වර්තා කරලා තියෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාර තමයි ඔර අපි දැක්කනේ ඉතින් නේද? සිර දනුවම් නියමුණා. ඒ අනුව ඉතින් ඒ පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ කීපයකුත් තියෙනවා මතක් කරන්න අපිට මේ වෙලාවේ. කැබිනට් තීරණ දැනුම් දීමේදී මාධ්‍ය සාකච්ඡාව වී තමයි පැවැත්වෙන්නේ. අනුගත තීරණ කීපයක් තමයි තියෙන්නේ. එල්නිනෝ අවධානම කළමනාකරණයට අමාත්‍ය අනි කොමිටුවක් කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග පද්ධතිය විද්‍යුත්කරණයට සූදානම් වෙනවා කියලා තමයි සඳහන් වුණේ. මැතිවරණයේදී ඇඟිල්ලේ තීන්ත ගෑම නවත්වයි එහෙමත් කියලා තියෙනවා. දැන් තීන්ද ගන්න හරි නොගන්න මැතිවරණයක් එන්නේ බෑ නේද? පළස් සභාව තියන්නද ළඟ කාලේ හරි නේද?
1: තියන්න අමාරු කියලා තිබ්බනේ තියෙන නේද?
2: ඒක තමයි. තවත් කියලා තියෙනවා.
1: ජූලි 6 වෙනිදා ජාතික නීති ආධාර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරේ කියලා තියෙනවා.
2: ජාතික නීති ආධාර දිනය කියලා නීති ආධාර ගන්න පුළුවන් ඇති නේද අපිට ස්වේච්ඡාවෙන්ම? එහෙම වෙන්නේ නැති කියලා තියෙන්නේ. ඒ අතරතුරේ මේ තවත් වාර්තා කිරීමක් තියෙනවා වාර්තා කරලා.
1: නැගෙනහිර නීති විරෝධී දෙකිරීම නැවැත්වීමට විශේෂ කමිටුවක් කියලා සඳහන් වෙනවා වගේම තමයි ත්‍රිරෝද රථයට ගිනි තබා බදුරලියේ තරුණේ කොල්ලු පිටියේදී දුම්රියට පණී කියලත් සඳහන් වෙනවා. මේ දවසේ අපිට හෙච්ච දෙයක් අපිට ළඟම තැනකින් තමයි ඒක ඇහුනේ. ඉතින් ඔහොම තමයි තින්නේ රටේ ලෝක දේවල් ටික වෙන්නේ.
2: ඔය වගේම තවත් වාර්තා කරලා දෙනවා දිනමින යුද සමයේ අත්තරන්ගොට ගත රතුරන් අයිතිකරුවන්ට දීමට මාස 3ක අධිකරණ ක්‍රියාවලියක් කියලා ඒ සම්බන්ධෙනුත් වාර්තා කරලා තිනු. ඔය විදිහට තමයි අද ප්‍රධාන පස්සේ රස්තල වාර්තා කරලා
1: තියෙන්නේ.
2: තවත් තින්තේ ගොඩක් දේවල් තියෙනවා. ඒ ගොඩක් දේවල් වලින් ගොඩක් දෙනෙකුට වැඩක් නැහැ නේද? ඒ නිසා අපි තින් ඒ ගොඩක් දේවල් නොකිය ඉන්න.
1: එහෙනම් අපි කිට විරාමකට යන ලෑස්ති වෙලාව මතක් කරන්න උදේ 7යි විනාඩි 45යි.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවය සමහරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට.
10: Number 20. Number 10. Number 5. Number 1.
9: Saturday. Weekend එක happening කරගන්න.
11: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු.
12: Oh God.
11: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
9: Supreme Radio. Super Hits 20 with Hasita.
13: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:54 දැන් වෙලාව.
2: ලංකාවේ මේ දුම්රිය මාර්ග විද්‍යුත් කරන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා කියලා අපි අපේ අමාත්‍ය මණ්ඩල තීරණ ගැනත් කිව්වනේ නේද?
1: කිව්වනේ.
2: ඉතින් හොඳ යෝජනාවක් ඉතින් නේද? ප්‍රධාන වශයෙන්ම මාර්ග හතරක මේ වැඩේ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ප්‍රධාන මාර්ගයේ විදිහට ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන තමයි සංවර්ධනය කරන්න සූදානම් වෙලා තියෙන්නේ. එතන ඉඳන් මරදාන සිට රාගම දක්වා දුම්රිය මාර්ගයත් සංවර්ධනය වෙනවා. ඊට පස්සේ අපි කවුරුත් ආදරය කරන කැලණි වැලි මාර්ගය මරදාන සිට මාකමුර දක්වා දුම්රිය මාර්ගයේ ඒ විදිහට නවීකරණය වෙනවලු. ඊට පස්සේ ඉතින් අපිට ළඟ මුහුදුබඩ මාර්ගය. මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය තමයි මේ විද්‍යුත් කරන වැඩසටහනට සඳහා සම්බන්ධ කරගන්නවා කියලා
1: තියෙන්නේ.
2: ඉතින් හොඳ යෝජනාවක්. වැඩේ කරනවා නම් ගොඩක් හොඳයි. විශේෂම කාර්යාලය දුම්රිය ඉතින් නේද? මේ වගේ දේවල් ඉතින් දැන් දියුණු වෙන මොකද අසල්ලාස ඉන්දියාව වගේ දැන් ගොඩක් තැන්වල දියුණු වෙලා තියෙන්නේ. ওই දියුණු තාක්ෂණය ඉතින් අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: රටේ දේවල් ඒ විදිහට සංවර්ධනය කරගෙන යද්දී ශාමර අපේ දේවල් සංවර්ධනය කරගන්න එපා.
2: අපි
1: හැමදාම එකම තැනකට වෙලා ඉන්නේ නැතුව අපිත් ඔය රටේ ලෝකෙ වෙන දේවල් එක පොඩ්ඩක් අප්ඩේට් වෙලා ඉස්සරහට
2: යන්න ඕනේ.
1: අපි ගෙවල් හැම හදන්න ඕනේ පරණ විදිහටම නෙමෙයි. ටිකක් තියෙන අලුත් තාක්ෂණේ මොනවාද? අලුත් දේවල් මොනවාද? එතකොට ඒ දේවල් දැනගෙන තමයි ගෙවල් හදන්න ඕනේ. දැන් ගෙවල් හදන එක ගැන කතා කරද්දී ශාමර මේ ගෙවල් හදන්න කලින් සල්ලි ටික හොයාගන්න එපා කියලා සමහර අය හිතන්න පුළුවන්.
2: දැන් ඩිසයින් පරණ වුණත් නේද? අමුද්‍රව්‍ය සහ තාක්ෂණ අලුත් වෙන්න එපා.
1: ඔව් ඒ දේවල් අලුත් වෙන්න ඕනේ. ඒ දේවල් අලුත් වෙලා තියෙද්දි ඒ දේවල් මිලට ගන්න අපිට සල්ලි ඕනේ.
2: සල්ලි තියෙන්න ඕනේ.
1: ඉතින් ඒ සල්ලි ටික හොයාගන්න ඔයාට මහන්සි වෙලා අමාරුයි වගේ නම් ඔයාට පුළුවන් NLB ධන නිධානය හරහාත් ඔයාට ගේ හදාගන්න ඕන කරන, එහෙම නැත්නම් වාහනයක් ගන්න ඕන කරන සල්ලි ටික ගන්න තව ජීවිතේ බිස්නස් එකක් පටන් ගන්න වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඕන කරන සල්ලි ටික හොයාගන්න පුළුවන්. මොකද මේකෙ දෙන්නේ මේ නිකම් මේ රුපියල් 10යි 20යි වගේ දිනුම් බැඳීම් නෙමෙයි චාම්. කෙලින්ම දෙන්නේ කෝටි ගාන දිනුම් බැඳීම්. මොකද හොඳම උදාහරණ තමයි මැයි මාසේ 29 වෙනි සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි තියාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න NLB ධන නිධාන ලොතරැයියට පුළුවන්කම ලැබුණා. ඉතින් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන් ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් අදින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒ රජයේ ඒකාබද්ධ ධන මුදලට මුදල් සපයනවා චාමර. දායකත්වයක් සපයනවා. ඉතින් ඒ නිසා ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් කෝටි ගාණක දිනුම් අවස්ථා ලබා ගන්න අතරතුරේ දැන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. වාසි ගොඩයි දිනුම් අවස්ථා රසක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය. වැඩි වැඩියෙන් අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න වාර තියෙන අවස්ථාව මඟ අරගන්න එපා. හරි,
1: එහෙනම් මතකයිනේ ඔයාට ඔය තියෙන හීනවලට යන්න ඔයා හම්බ කරන මුදල් ටික මදි වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔයාට ඔය මහන්සි වෙලා වැඩ කරන ඔයාට අනිවාර්යෙන්ම NLB ධන නිධානය ගත්තොත් එහෙම කවදාවත් වරදින්නේ නැහැ. ඉතින්
2: දැන් දුම්රිය ගැන මං කිව්වනේ, මම දැන් ටිකක් එහාට ගිහිල්ලෙන්න ගියා. යනකොට කොහොම හරි කාර්යාල දුම්රියක් සිග්නල් නැතුව නවත්තනවනේ සමහර තැන්වල නේද? විනාඩි 15ක් විතර එක තැන වැඩට යන කට්ටියට ඉතින් කෝච්චි දෙයියන්ගේම පිටයි ඉතින් නේද?
1: එහෙම තමයි යන්නේ ඉතින්. කමන්නේ නැහැ ඉතින් කොහොමවත් ඔය පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරද්දී ඉතින් කොහොමවත් දෙයියන්ගේ
2: පිටයි. අපි යන් වේගයෙන් යන් කැලණි වැලි මාර්ගයේ නේද? අර වහල එහෙම ගලවන තමයි යන්න වෙන්නේ නේ.
1: අපි හමුසින්
2: සමහර වහල වල වතුර වැටෙන කෝච්චි පාරට.
1: ආ කෝච්චි පාරට.
2: ඒ තරමට ළඟ තියෙන සමහරද?
1: ආහා.
2: බලමු.

0: වෙලවදයාටයි විනාඩිය කායි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑටයි විනාඩි 8යි ඉඳන් බලාව අපේ දෙවනි පැයට ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ TikTok live එක පැත්තටත් එන්න. මොකද ඒ පැත්තනොත් අපේ කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. ඔයාලට ඒ පැත්තට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. රේඩියෝ එක බලන්න, අහන්න දෙකම පුළුවන්. TikTok live එක පැත්තට ආවොත් එහෙම එහෙමත් නැත්නම් ඉතින් ඔයා සමහරක් විතර පිටරටකෙන්දන් අහන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් ඔයාලට අහන්න පුළුවන් කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ පැයේ අපිත් එක්ක කලින් පැයේ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය එකතු වෙනවා කියලත් ඔයාට මතක් කරන්න ඕනේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් එන්නේ වෙන කවුරුත් නෙමෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ජාතික ලොතරැයි මණ්ඩලය ටිකත් වැඩි වැඩියෙන් ගන්න. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා මෙල්වා RB500 නේද, නම කිව්වත් දන්නවා ශක්තිමත් බැඳීමක් කියලා.
1: ඔව්.
2: ඉතින් මෙල්වාත් අපිත් එක්ක මේ ගමන යන එකතුලා ඉන්නවා.
1: අද අපි අද කොහෙටද අපි වෙක්කන් යන්න ලෑස්ති වෙන්නේ?
2: අද නිපු මම ඉතාම වැදගත් ගමනක් තමයි යන්න හදන්නේ. දැන් ඉතින් අපිට පොසොන් පොහය ළඟ එනවනේ නේද?
1: ඔව්, පොසොන් පොහයත් ළඟ එනවා. ඉතින් ඒ නිසා ඒ හා සමාන තැනකට දුවා යන්න ලෑස්ති වෙන්න, අපි වරගෙන යන්න ලෑස්ති වෙන්නේ.
2: අනිවාර්යෙන් අද මම ඔයාව එක් කරගෙන යන්නේ නිපු. අනිවාර්යෙන් ඉතින් අනුරාධපුරයේ දැන් පොසොන් පොහයට යන ගමනේ අපිට අමතක කරන්න බෑනේ.
1: ඔව්.
2: අම්බස්තලේ නේද? අපි අද යන්නේ ඓතිහාසික වශයෙන් අපිට වැදගත් වෙන අම්බස්තලේ හෙවත් මිස්සක පව්වවට ප්‍රදේශයට, මේ වටිනා භූමියට. ඒක යන්නේ අපි යන්නේ අද මිහින්තලේට. මං හිතන්නේ නිපු මේ ලාංකේය බිමේ තියෙන අති සුන්දරතම සොබාදම් අසිරිය වගේම අධ්‍යාත්මිකම සුවභූමිය තමයි මිහින්තලේ කියලා කියන්නේ. මෙරට බෞද්ධ සංස්කෘතියේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උල්පත තමයි මිහින්තලේ කියන්නේ නේද? ඒක අවිවාදිතයිනේ. මිහිඳු මාහිමියන් දේවානම්පියතිස්ස රජතුමාට ධර්මයේ දේශනා කරන්න මිහින්තලේ කේන්ද්‍ර කරගෙනනේ. එතකොට තියෙන පොළොන්නරුවේ යන අනුරාධපුරේ යන ගමනේදී විශේෂයෙන්ම මේ මිහින්තලේ පොසොන් පොයට බොහෝ දෙනාගෙන් පෙරී ඉතිරි යනවා. මිහින්තලේ කියන්නේ අර අපි බලන මේ එක තැනක තියෙන අර මිහින්තලා ගල විතරක් නෙවෙයි නේද? දෙතෙන් අපි කියන්නේ ආරාධනා ගල කියලා. ආරාධනා ගල කියන්න හේතුව තමයි මිහිඳු මාහිමියන්, ඒ කියන්නේ මහින්ද තෙරුන් ඇවිල්ලා දේවානම්පියතිස්ස රජතුමාට 36 ආමන්ත්‍රණය කළේ කරන්න හේතුනේ ওই ගලේ ඉඳන් කියලානේ කියන්නේ. එනිසා තමයි අපි ආරාධනා ගල කියලා කියන්නේ. දැන් මේ මිහින්තලේ සම්බන්ධයෙන් කතා කරද්දී නිපු දේවානම්පියතිස්ස රජතුමා ප්‍රධාන රාජකීයන් මෙහි මේ ලෙන් 868ක් කර වූ බව තමයි මහාවංශය සඳහන් වන්නේ. 860 ලෙන් පූජා කරා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ 68ක් ලෙන් හදලා පූජා කරා කියලා තියෙනවා. එතකොට දැන් මේ ප්‍රදේශය කොච්චර විශාලද කියලා අපිට හිතා ගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේ හදපු ආරාම මිහින්තලා කන්ද, ඒ වගේම රාජගිරි ලෙන කන්ද, ආනේ කුට්ටි කන්ද, ඒ වගේ මැත් වෙහෙර කන්ද කියන මේ විශාල ගිරි මුදුන් මත මේ ආරාම ඉදි කරලා
1: තියෙනවා.
2: දැන් මේ ආරාම නිපු ඒ කාලය තුලදී මහා දියුණු ලක්ෂණ තිබුණු ආරාම නෙවෙයි. ස්වභාවිකව තිබුණු ගල් ආරාම තමයි. කටාරම් කොටලා භික්ෂුන් වහන්සේලා උදෙසා සංඝ සතු කරලා පූජා කරේ. මොකද මහින්දාගමනේ සිද්ධ වුණා සමග මිහිඳු හිමියන් ප්‍රධාන භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කරන්න, අධ්‍යාත්මික සුවතාව වර්ධනය කරගන්න තමයි මේ දේවල් කරලා තියෙන්නේ.
1: ඉන්
2: පසුව තමයි විවිධ රජවරුන් එකතුලා මේ මිහින්තලේ ආරාම සංකීර්ණය දියුණු කරන්න කටයුතු කරන්නේ. ලජ්ජතිස්ස රජතුමා වෙන්න පුළුවන් අපේ රාජවලියේ බොහෝ රජවරුන් ගණනාවක් මේ මිහින්තලයට තමන්ගේ රාජ්‍ය දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ නිපු ඒ දවස රජරට රාජධානී අනුරපුර රාජධානී අගනගරයේ බවට පත්වලා තියෙන්නේ ඒ කාලය තුල මිහින්තලා. ඒක අවිවාදිතයි. දැන් මිහින්තලයට ඒ කාලය තුලදී සඳහන් කරලා තියෙන මිහින්තලාව නෙවෙයි, මේක අම්බස්තලයේ වෙන්නේ. මේ අඹරුක් සෙවණක් තියෙන හින්දා නේද? අඹරුක් යායක් තියෙන නිසා තමයි මුල් කාලීනව මේක අම්බස්තල කියලා හඳුන්වලා
1: තියෙන්නේ.
2: පසු කාලීනව සෑගිරිය කියලා හඳුන්වලා තියෙනවා මේ මිහින්තලාව.
1: සෑගිරිය
2: කියලා කියන්නේ මේ සෑව කියන්නේ මේ දාගැබවල් ගොඩක්, සෑයවල් ගොඩක් තියෙන ගිරිය නිසා තමයි සෑගිරිය කියලා
1: තියෙන්නේ.
2: ඒ වගේම චේතිය ගිරිය කියලාත් කියලා තියෙනවා. ඒ වගේම මිස්සක පව නමිනුත් හඳුන්වලා තියෙනවා මේ මිහින්තලේ. මං අර කිව්ව 86 ලෙන් බලන්න ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා. තාමත් උඩට ගියොත් එහෙම සමහර තැන් අපිට යන්න බැරි තරමටම කැළේ වෙලා තියෙන්නේ. හැබැ යන කෙනෙකුට යන්න පුළුවන්. යනකොට ඉතින් කණ්ඩක චෛත්‍ය ඉතා වැදගත්. එයත් ඒ මුල් සේවස් කාලයේදී ඉදිකරන චෛත්‍යයක් කියලා තමයි සඳහන් වෙන්නේ. වගේම ඉතින් අපි යනකොටම මිහින්තලයටම ආවේනික වුණු තැනක් තියෙනවනේ මේ පියගැටපෙළ. ඔය මිහින්තලේ පියගැටපෙළ නෙපුව අපිට මිහින්තලේ විතරයි වගේ ආකෘතිය දැක බලා ගන්න පුළුවන්කම ලැබෙන. එතකොට දැන් අර අපි දැකලා තියෙනවනේ මේ මොනවද අර ගස් වලින් වට වෙලානේ තියෙන මොකද්ද මේ ගස්? මට මතක නැහැ ගස් වලට කියලා. අරලිය ගස්. අරලිය ගස් යායකින් වට වෙලා තමයි පඩි පෙළ තියෙන්නේ. පඩි 1870 840ක් තියෙන. මේක විශේෂයි. මේකද මිහින්තලේම ආරාණ්‍යක ලක්ෂණ සහ මිහින්තලේම ගෘහ නිර්මාණ ශිල්පයට ලොකු නෑකමක් තියෙනවා මේ පඩි පෙළ. මෙයත් විශේෂයි. දැන් හිතන්න මෙය අනුරාධපුර යුගයේ කොයි සියවසරද අයිති වෙන්නේ? එදා සිට අද දක්වා සමහර දේවල් ආරක්ෂා කරගෙන අවිල්ලා තියෙනවා. එතකොට අපිට තාමත් සිංහපොකුණ බලා ගන්න පුළුවන්. දානශාලාව තියෙනවා. ඒ වගේම ධාතු මන්දිරය තියෙනවා. සන්නිපාත ශාලාව තියෙනවා. සන්නිපාත ශාලාව කියලා කියන්නේ ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ධර්ම කතිකා කරගත්ත තැන. ඒකට එකතු වෙලා ධර්ම සංගායනා සහ ඒ විවිධ ධර්ම කරුණු කතා කරපු තැන තමයි සන්නිපාත ශාලාව කියලා කියන්නේ. ඒ වගේම අම්බස්ථල දාගැබ බලා ගන්න පුළුවන් ඔයාලට. අම්බස්ථල දාගැබට වර්තමානයේ සේල චෛත්‍ය කියලාත් අපි කියනවා. මේවා දේවනපෑතිස් රජතුමාගෙන් පසු කාලීනව රජවරු නිර්මාණය කරපුවා. මේ ඉතිහාස කතාව දිවයිනවා නෙපු මේ ඒ සඳහන් කරන්නේ දේවානම්පියතිස්ස රජතුමාට මහින්ද දෙරුන් මුහුණට මුණ හමු වූ තැන. අර ආරාධනා ගලෙන් බැහැලවිල්ලා නැවත මිහිඳු හාමුදුරුව දේවානම්පියතිස්ස රජතුමාට හම්බුණු තැන තමයි මේ සේල චෛත්‍ය දිකරලා තියෙන්නේ කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒක නිසා ඉතින් මිහින්තලයට දැන් පොසොන් පොයට යන්න ඔබ සූදානම් වෙනවා නම් බලන්න තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උල්පත හදවත තමයි මිහින්තලය කියලා කියන්නේ. ඒ නිසා ආරාධනා ගලට විතරක් ගිහිල්ලෙන්නේ නැතුව ගොඩක් තැන් බලන්න තියෙනවා. තවත් අවට තියෙනවා විශාල ප්‍රදේශයක් බලන්න. අපි කතා කරලා තියෙනවා කළුදිය පොකුණ ගැන. ඒ වගේම තවත් ඔය සෑයවල් ගොඩක් තියෙනවා බලන්න. හරි, ඔය වගේ ගොඩක් ඉදිකඩු සෑය තියෙනවා. ඒ වගේ ගොඩක් තැන් වල ගිහිල්ලා ඉතින් මිහින්තලේ ඔයාට බලලා එන්න ගොඩක් නටබුන් තියෙනවා. ඒ නිසා පොරසොන් පොයට අනුරපුර චාරිකාවේ මිහින්තල යන ඔයාට යන්න වටිනා තැන් ගොඩක් තියෙනවා. තව තියෙන තේවා හෙට කියන්නම්. තව ගොඩක් තැන් තියෙනවා.
1: එහෙනම් ඉතින් ඔන්න අද දවසේදී අපි මිහින්තලේ සහ ඒ අවජ වටපිටාවේ ඔබට බලන්න පුළුවන් දේවල් ගැන කිව්වේ. හෙට දවසේදී චාමර පොරොන්දු වුණා වන්න තව දේවල් තියෙනවා. ඒ දේවල් ටිකක් කියන්නම් කියලා. දැන් දිග නිවාඩුවක් කියන නිසා මොකද දැන් සෙනසුරාදා ඊට පස්සේ ආපහු ඉරිදා සඳුදා කියන නිවාඩු තුන එන නිසා ගොඩක් කට්ටිය ප්ලෑන් කරන්න ඇතිනි චාමර මේ දවස් ටික කොහෙද යන්නේ කියලා. ඔන්න මේ අනුරාධපුරේ පැත්තට එහෙම යන්න හිතන් ඉන්නවා නම් මිහින්තලේ පැත්තට යන්න හිතන් ඉන්නවා නම් උනවා පුළුවන් මේ කියපු තැන් ටිකත් බලලාම එන්න.
2: දැන් ඉතින් පොසොන් පොයට වෙන තැන් වල ගිහිල්ලා වැඩකුත් නැහැ නේද? ඒක නිකන් ගැලපෙන්නේ නැති වගේ එකකුත් තියෙනවල නේද?
1: හැබැයි ඉතින් ගොඩක් අය චාම්බර මේ සෙනග වැඩ නිසා යන්න නැතුව ඉන්නත් මේ උත්සාහ කරනවානේ වෙන කොහේ හරි ගිහිල්ලා.
2: කොහොමත් මේ කාලේ නිපු අනුරාධපුරයේ ගම්මු හැම ගෙදරින් එළියටවත් බහින්න වෙන්නේ නැහැ කොහොමත් ඉතින්. ඔව්
1: දැන් අපේ මේ ලයිව් එකට අපි යාළුවෙකුත් කිව්වනේ මේ අනුරාධපුරයේ සෙනග හොඳටම කියලා මේ දවස් ටික. එහෙනම් ඉතින් අනුරාධපුරේ යනව නම් සෙනගත් එක්ක ඉන්නත් පොඩ්ඩක් බලාගෙන යන්න.
2: සෙනගට වඩා බැතිමතුන් කියමු නේද? ඒක ලස්සනයි නේද සෙනගට? සෙනග ඉන්න නිකන් සෙනග ගෑවසල තැංගුල්.
1: හරි, එහෙනම් ඉතින් බැතිමතුන් වැඩි වැඩියෙන් වන්දනා කරන්න යන නිසා ඔයත් ඔයාගේ හිත
2: අරයි යන අනම්මනම් ඔක්කොම දාලා ඉන්න ඕන කියලා නුවර වැවේ බසවක් කුළුම වැව දිහා නේද? ගේන්න හැබැයි අරයි යන දේවා.
1: ගොඩක් අය කරන්නේ දේනේ.
2: ඔව්, ප්ලාස්ටික් බෝතල් එහෙම විසිකල් එන්න ඕන ගිහිල්ලා අනුරාධපුර තැන් තැන්වල.
1: මේ ඔහොම කියලා කරලා එන කට්ටිය ඉන්නේ. කරලා එන්න එපා. හරි, දෙයක කිව්ව.
2: අනිවාර්යෙන් අරන් එන්න ඕන යන ඒවා දේවල් නේද?
1: එහෙනම් අපි ලෑස්ති කිටි විනාඹකට යන්න දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා ඔයා ආදරෙන් ආරාධනා කරනවා.
0: Travel with

0: A su nave ai ekra, a su nave ai tune. Supreme Radio. Magi hale, magi rata.
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැති වුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: දැඩි වැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
6: ආ, ඔය එන්නේ පණ්ඩිත නෝන.
7: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
6: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
8: ආ මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
6: හදමු.
8: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
6: දෙන්නම් කොහොඳ වර්ගයේ.
8: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
9: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
10: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
11: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
12: එම මෙහෙම.
13: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
11: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
14: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
11: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
1: උදෑසනයි විනාඩි 23යි දැන් බලාව. දැන් අපි අර මේ පොසොන් එකට බලන්න යන තැන් ටිකක් ගැන කියවන චාමර. ඒක අහන් ඉඳලා අපිට මේ කතා කරා මුදුන්කොට දාන වර්ධන සමිතියේ සභාපති කුමාරසිරි පඩුවාවල මහත්මයා කතා කරලා කිව්වා මේ පෝය දවසට කලින් දවසේ ඊට පස්සේ පෝය දවසට පස්සේ දවසේ මිහින්තලේ මේ පාමුල මිහින්තලේ කඳ පාමුල තියෙනවා කියලා. මේ පැය 24 දන්සලක්.
15: දවස් 3ක්
1: තියෙනවා. පැය 24, ඒ කියන්නේ මේ පැය 2ක් 3ක් නෙමෙයි, පැය 24 දන්සලක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මේ එන අයට ඒකෙන් තමන්ගේ තියෙන කුසගිනි හැම නිවාගෙන යන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
15: හිතන්නකෝ, මිහින්තලේ දන්සලක් දෙනවා කියන ලේසි වැඩක් නෙමෙයි නේද? දවස් 3ක් කවුද කරන්නේ?
1: කරන්නේ මුදුන්කොඩ දාන වර්ධන සමිතිය. ඒකේ සභාපති කුමාරසිරි පඩුවන්වල මහත්මයා අපිව අහන් ඉඳලා තමයි මේ කතා කරලා කිව්වේ. මෙන්න මෙහෙම වැඩක් වෙනවා, පොඩ්ඩක් ඒක ගැන කියන්න කියලා.
15: අනිවාර්යෙන්. ඉතින් දන් දෙනවා කියන එක නේද? දාණයට සිත් පහල වෙනවා කියන එක පුදුමාකාර විදිහේ පුණ්‍ය වැඩක් නේද?
1: ඔව්.
15: ඒ නිසා ඉතින් ඔන්න අපි ඒ කට්ටියට අපි සුබ පැතුම් එකතු කරන, අපිත් ගියොත් අනිවාර්යෙන් එන්නම් ඉතින් නේද?
1: අනිවාර්යෙන්. ඒ පැත්තේ આવොත් එහෙම අනිවාර්යෙන් එනවා ඉතින්. එහෙනම් ඉතින් මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔන්න මිහින්තලේ ආරායට මිහින්තලා පාමුල ඔන්න
15: දන්සලක් තියෙනවා දවස් 3ක්.
1: දන්සලක් තියෙනවා, කුසගින්න නිවා ගන්න පුළුවන්.
15: අපි අහලා තියෙන නිපු මේ දාණයෙන් දුප්පත් වූ කිසිවෙක් නැහැ කියලා නේද?
1: අනිවාර්යෙන්. එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි රැස්ටි මේ සින්දුවට යන්නම්.

0: උදේ 8යි විනාඩි 28යි දැන් බලාව. මන්නම් කියන්නේ චාමර මොකක් කරත් වැඩක් නැහැ. හරියට නිවාඩුව ගන්න එක පොඩ්ඩක් හිතලා බලලා නිවාඩුව ගත්තේ නැත්තම්.
1: ඔයා දැක්කද මේ ඊයේ පෙරේදා වාඩන දකින්න ලැබෙන්නේ නැති අර තැඹිලි පාට වගේ චොපර් වගේයක් යනවා.
0: ඇයි අපි පන්සලේ ඉඳි දැක්කේ?
1: අපි දැක්කනේ.
0: ඔව් අපි ගියා රෙකෝඩින් එකකට. හරිද? ඔයාලට ඒකත් බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඒකයි අපි දැක්කා ඒක මේ පියාඹන.
1: ඔයාල කට අරගෙන බලාගෙන හිටියේ නේද?
0: මම කවදාවත් දැකලා නැහැ නේ චාමර. මට මම රත්මලානේ නෙමෙයි ඉන්නේ.
1: නැත්තර මන්න මෙහෙම එකක් අතර අපි ලංකාව යනවා දැකලා නැහැ කොහොමද? සද්දෙම නිකන් වෙනසක් වගේ තිබුණා නේද? අර බයවනක සද්දරියක් නැහැ වගේ එකක් තිබුණානේ. කොමාරි ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන TH-57 සීරේන්ජ වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යාන 10 නිල වශයෙන් බාර ගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙලා
0: තියෙනවා.
1: බලන්නකෝ ලස්සන නේද තියෙන.
0: රත්මලානේ තියෙන.
1: ජනාධිපතිවරයාගේ නෙමෙයි මං කිව්වේ මේ වගේ හොඳේ. මේ රත්මලානේ තමයි වැඩි දීලා මේ පවර්ලා තියෙන්නේ.
0: බාන රත්මලානේ කියන්නේ බාන චාමර. රත්මලානේ කියන්නේ මොකද්ද? රත්මලානේ කියන්නේ රත්තරන් නගරයක්. හරිද? ඒක මතක තියාගෙන ඉන්න ඕනේ.
1: එහෙමද මන් දන්නේ නැහැ
0: ඒක. රත්මලානේ ඉන්න මිනිස්සුත් රත්තරන් මිනිස්සු.
1: අනිවාර්ය. හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය සඳහා ජනාධිපතිවරු එක්කලා තිබුණා සහ කාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරූපයකුත් අරගෙන තිබුණා. ලංකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ දිසි මුදා ගැනීම වගේ ගොඩක් දේවල් වලට මේවා යොදා ගන්නවා කියලා තමයි කියලා
0: තියෙන්නේ. ඒක හොඳයි, ඒක හොඳයි.
1: මේ වගේ පරිත්‍යාගයන් වටිනවා. ඊට පස්සේ ඉතින් බදුත් එකතු කරන එකනේ වැඩේ තියෙන්නේ නේද? බදුත් ගහනවනේ මේ හෙලිකොප්ටර් චොපරුත් දීලා.
0: ඔයා බය වෙන්නේ පසාමර මට දර නිදහනක් ඇදුනොත් එහෙම මම
1: මොකද්ද කියලා. මහජන නියුතුතෝ ගිහිල්ලා තින් ආයේ මේ ඕක පීනගෙන එකතු කරන්න නැයි ගිහිල්ලා.
0: ඉතින් ඒ වුණාට මම කරන්න ඕනේ ඒක. ඒක නගර සභාව තියෙනවා. ඊට පස්සේ ආපහු ප්‍රාදේශීය සභාව තියෙනවා. ඉතින් ඒ වෙලින් කරන්න ඕනේ මම මොකද කරන්නේ? කියලා ඉඳන්න පුළුවන්. මම කුණු දාන්නේ නැහැ. මම කුණු දාන්නේ නැතෝ ඉන්නවා. කුණු දැම්මට පස්සේ ඉතින් මන් දාන්නේ.
1: අනිවාර්යෙන් නැහැ. එහෙම යෝජනාවක් ඉතින් කළේ මම එහෙම අදහස් තියලා ඇතින් ඉතින් නේද? Tamanට කියලා මුදලක් හම්බුනහම ඉතින් සමහර එහෙමත් කරනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ කොහොමත් ඒ වගේ වැඩ කරන කෙනෙක්. ඒ වගේම තමයි ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පාස් දිනා ගන්න අයත් ඔය වගේ වැඩ වලට එකතු වෙනවා ඉතින් නේද? ඉතින් දර නිදහනේ ලොතරැයි කියලා කියන්නේ කෝටි ගණක දිරුම් අවස්ථාවට ලබා දෙන තැනක්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත තමයි දර නිදහනේ ලොතරැයි කියලා කියන්නේ. ගිය මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරිත්‍යාගරාභියේ කඳු උඩරටින් බිහි කළා. ඒ වගේම තමයි දැන් 20 ලක්ෂපතියෙකු දසලක්ෂපතියෙකු කරවන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් වට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ගන්න. මොකද රජයේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ජීවිතේ සිහින දිනා ගන්න ඉතින් අද හොඳම දවස කියලා හිතාගෙන ගිහිල්ලා ගන්න. දන නිදහනේ ලොතරැයිපත් වැඩි වැඩි
0: මේ මම දැන් ওই බෝට් සේවාව පටන් ගත්තාම පස්සේ පළවෙනි 10 දෙනාට ෆ්‍රී රයිඩ් එක දෙන්නේ. මොකද කියන්නේ? එනවද? මම එලවන්නේ.
1: එහෙමයි. හොඳයි.
0: ඔය එනවද නේද?
1: එන්නම් එන්න.
0: ඊට පස්සේ ඉඳන් කාට හරි මගේ මේ අයිතිය පවරලා යන්න ඕනේ. මොකද ඉතින් ආපහු ඒ ගමන අවසානයේ කොතනින් වෙයිද දන්නේ නැහැ
1: නේද? මොකද්ද ඔයගේ පරමාර්ථය? ටුවරිසම්ද නැත්නම් ඔයාලට මොකද්ද කරන්න ඉන්න?
0: පොදු ප්‍රවාහනය. පෞද්ගලික පොදු ප්‍රවාහනය. පෞද්ගලික ආදායම තල කර ගැනීම උදෙසා පොදු ප්‍රවාහනය. පොදු ප්‍රවාහනය වෙනුවෙන් බෝට් සේවාවක් දියත් කිරීම තමයි මගේ ප්‍රථම අරමුණ
1: වන්නේ. හොඳයි හොඳයි හොඳයි හොඳයි.
0: හොඳයි නේද?
1: අපිවත් එක්කරන යන්න කොහෙනම් ඔයා
0: රවුම. මං කිව්වේ පළවෙනි රයිඩ් එක අපි ඔෆිස් එක කට්ටිය තමයි යන්නේ.
1: හොඳයි හොඳයි.
0: එහෙමදයි අපි ඔෆිස් එකේ අලුත් කට්ටිය අරගෙන තමයි දාගෙන යන්නේ පන්න කට්ටිය.
1: ගොඩක් හොඳයි.
0: ආපෝ වෙන බැරුණත් එහෙම චාමර.
1: කවන්නේ කවන්නේ යන්කෝ ඉතින්.
0: යන ගමන් චාමර කකා යන්න මොන හරි ගන්නත් ඕනේ. මොකද ලොකු ගමනක් නේ තීමින් යන්න බෑ පළවෙනි දවසනේ. ඉතින් ඒකට මේ පොඩි ඔය පොඩි ගණන් වලට තියෙන මොන හරි ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම.
1: කසාගල ග්‍රීන් සුපර් කියන්නේ ඉතින් අලුත් තැනක් අඩුම මිලක් නේ තින් නේද? සුපිරි වෙළඳසල් ජාලයක අලුත්ම අත්දැකීම ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් හාල් සීනි පිටි පරිප්පු අල වගේ ඔය අත්‍යවශ්‍ය ආහාර වගේම ග්‍රොසරි අයිටම් හැමදේම දිවෙන අඩුම මිලට දෙන්නේ කසාගල ග්‍රීන් සුපර් විතරයි. හරි මෙතන බොරු වට්ටම් මේ වගේ දේවල් නැහැ. ඉතා උසස් තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය තමයි වාට තියෙන්නේ. වට්ටම් රසක් සමග ගන්න පුළුවන්කමක් තියෙනවා. ශාකාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්බල වගේම ගම්පොළ ළඟම ශාකාවට යන්න. කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක්.
0: මං කල්පනා කරේ චාමර දැන් ওই බෝට්ටුවක් ගත්තොත් එහෙම බෝට්ටුව අල්ලන් යන කැලලා පොඩ්ඩක් දාන්න එපයිනේ. අර අල්ලන් යන හොඳ වැටක් හදන්න.
1: පොඩ්ඩක් දාලා වැඩක් නැහැනේ හොඳට දාන්න ඕනේ. පොඩ්ඩක් දාන්න මොනවද?
0: හොඳ වැටක් හදන්න ඕනේ. යකඩ වලින් සුදු යකඩ වලින් මම මේ වැට හදන්න ඉන්නේ. ඒ වැට හදන්න එතකොට මම ඔයක පාස්සල ලස්සන්ට පිළිවෙලට හදන්න එපයිනේ. ඒ නිසා මම මේ මහත්තයාට කියනවා මේ දාන්න අනිවාර්යයෙන්ම ඔයා වැඩේ කරද්දී මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් අරගෙන ඒක පිළිවෙලට හදන්න ඕනේ
1: කියලා. සුදු යකඩ පෑස්සුම කියන වෙනම කලාවක් නේද? තහර ඔයා ඉතින් යකඩ වැටකුත් ගහගන්න එපා. ඒ උතන කොහොමද නේද?
0: ඒකනේ.
1: සුදු යකඩ විතරක්ම ගහලා හරියන්නේ නැහනේ. ඒ යකඩ වැට ගහනකොට හොඳයි නේද? මේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මෙල්වා වලින් යොදා ගන්න ඕන නැන්නේ.
0: ඒ ටික පාවිච්චි ගන්න ඕනේ. මොකද ඉතින් SLS හතකේ තියෙන ලංකාවේ පළවෙනි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා.

0: නෙමේ නේද? ඕනි තැනක බය නැතුව වාගේ වැඩේ කරගන්න පුළුවන්. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා. ශක්තිය කල්පවැත්ම විශ්වාසය සහතිකයි.
1: එහෙනම් ඉතින් ඒ කතාවත් එක්කම අපි යන්න ලෑස්ති මේ කෙටි විරාමයකට.
0: ඔයාලට සුදු යකඩ එහෙම ඕනි කරනවා නම් ওই බස් එකක කවුරු හරි ඉන්නවනම් ඉල්ල ගන්න නිකන්. වැඩිමුත් තියන ඔගේ තියනවා නේද සමහර ඒවා.
1: ඒ වුණාට
0: සමහර සුදු යකඩ කෑලි දෙනවා නිකන් එල්ලන්න තැනක් නැතුව එල්ලලා තියෙන තැනුත් තියෙනවා. ඒ වගේ ගලවලා ඉල්ල ගන්න.
1: ඒ වුණාට මට ඒ විපාචාම.
0: පිටිපස්සයි ඉනිමඟ තියෙනවා.
1: ඉනිමඟ නම් පොඩ්ඩක් වටිනවා.
0: ඉනිමඟ වටිනවා.
1: ඉනිමඟ වටිනවා. ඉනිමඟ තියාගන්න පුළුවන් පොඩ්ඩක් නිකන් හරි තනුව කාට හරි මේ යන්න ඉඩ බදිනොත් මේ ඉනිමඟ මේ
0: පැත්තේ යන්න හරි පුළුවන්.
1: ඉනිමඟ මේ පැත්තේ බෝට්ටුවෙන් සෙට් කළා. පොඩ්ඩක් ගඟ පැත්තට වෙන්න දාලා තියෙනවා.
0: මම තාම බෝට්ටු සීන දෙන්නේ.
1: මම තාම බෝට්ටු සීන ඉන්නේ. මම තාම ඉන්නේ බෝට්ටු ලෝකේ ඡාවර. බලන්න මට එන අයිඩියාස් කොහොමද කියලා. මේ කරන්න තියෙන ඉතින් පොඩ්ඩක් ඇදෙන එක විතරයි ඉතින්. ඇදුනහම පස්සේ මේ ඔක්කොම ටික හරියනවා හරිනේ.
0: හොඳයි හොඳයි හොඳයි. ඉතින් මේ බෝට්ටු සීනේ නෙවෙයි මොන සීන තිබ්බත් හැම සීනියක්ම හැබෑ වෙන්න ඕනේ. එහෙම කොච්චර ටූරිසම් කරන අය ඉන්නවද නේද සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා?
1: ඒකනේ.
0: බොල්ගොඩත් ඉතින් ওই වැඩේ හොඳටම කරන්න පුළුවන්. බොල්ගොඩ කියන්නේ ඉතින් වෙඩින් විතරක් නෙමෙයි නේද?
1: ඔව් වෙඩින් විතරක් නෙමෙයි. දැන් අතරම ශාමර දැන් අපේ ලංකාවේ ප්‍රධාන මේ ප්‍රවාහන සේවාවක් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් ওই බෝටු මාර්ගෙන් යන ඒවා. හැබැයි ඉතින් ඉන්දියාව, පාකිස්තානය, ඒ වගේ රටවල්
0: සහ යුරෝපීය රටවල් වල නේද?
1: ඔව් යුරෝපීය රටවල් වල. ඉතින් බෝටු සේවාව ප්‍රධාන ප්‍රවාහන සේවාවට පත් වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ ඒක පාවිච්චි කරන්නේ මොකද ලංකාවේ
0: අපේ බෝට්ටු දැම්මත් ඕකට තරගයක් හැදෙනවා.
1: අම්මේ
0: නේද? ඒ වුණත් බෝට්ටු තියෙන නිකන් රත්මලාන දිහා තමයි තියෙන්නේ බෝට්ටු ඇවිල්ලා.
1: අපි යමු කෙටි විරාමයකට. අපි යමු කෙටි විරාමයකට. වෙලාව මතක් කරන්න උදේට 6 විනාඩි 36යි.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනමේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටි
2: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන හේතු මොනවද මෙන්න මේවා
2: හරි සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට 89.1 89.3 Supreme Radio Magi Hande Magi Rata Dengu Marantikai Denuvat Vi Valakalamo
9: Dengu Niroge Sandaha Sudusuyai Pracharayavana Atpihetha Vyaja Aushadayan Bhavita Kirimen Valakinna Tad Una Vamanaya හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධාන ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා, මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට ලිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812 මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: 89.1 89.3

0: මට මරණ තර්ජන එනවා චාමර.
1: ඒ මොකද?
0: ඔයාට අනම්මන කියන්න එපාද.
1: මට?
0: ඔව්. ඔයාට අනම්මන කිව්වොත් එහෙම මේ මට ඉන්න දෙන්න හැල්ල.
1: තේරෙනවනේ ඉතින් මේක අහගෙන බලාගෙන ඉන්න මිනිස්සුන්ට.
0: මම ඔයාට මොකුත් කියන්නේ නැහැ නේ චාමර. මං හැමතිස්සෙම ඔයාට කියන්නේ ඉතින් ඔයාට හොදක් වෙන දෙයක් නේ ඉතින්.
1: ඔව් ඔව්.
0: එහෙම දේවල් කියන්නේ වෙන කිසිම දෙයක්
1: කියන්නේ. ඔය අස්වාම තමයි මට බලපාලා
0: තියෙන්නේ. මොකද්ද? ඔයාට කෙල්ල කමෙන්ට්
1: දෙන්නේ මගේ අසහනේ නෙවෙයි.
0: ආ මගේ අසහනේ සාද?
1: දැන් මේ පොසොල් දන්සල් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක් කරලා තියෙනවා. පොසොන් පොහේ නිමිත්තෙන් දන්සල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්යෙන් කළ යුතු බව තමයි කියලා
0: තියෙන්නේ.
1: තියෙනවා කියලානේ පොලිසිය ඉස්සරහ හැදුවත් ඇවිල්ලා කියන්න ඕනි හොඳේ. මොකද මේ ඇත්තටම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නේද බලාගන්න එපයි නේද? කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තමයි මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියලා තියෙන්නේ. මහජනයාට ප්‍රදර්ශනයක් සිදු කරන දෙයක් කරනවා නම් ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න කියලා තියෙනවා. කොහොමද වාහන පාක් කරන්න යන ආදී වශයෙන් අපි කියන්නේ නැහැ දන්සල් දෙන්න එපා කියලා. ඒක විධිමත් කරන්න මේ පොසොන් එකට අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරු මැදිහත් වෙලා විධිමත්ව දන්සල් සංවිධානය කරන්න කියලා තමයි එතුමන්ගේ උපුටා දැක්වීම මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ.
0: ඒ අතර ශාමර තියෙනවා වසරේ මේ දක්වා වූ කාලය තුළ විෂමද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 7500කට අධික පිරිසක් අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා කියලා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂා දිශාභාර නියෝජ්‍ය පොලිස්පති WPG සේනාධීර මහතා ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හිතන්නකෝ ශාමර මේ තාම මාස කීයදනේ? මාස 6යි.
1: විෂමද්‍රව්‍ය භාවිතා කළ රියදුරන් 7500කට අධික පිරිසක් අත්අඩංගුවට අරන් කියලා තමයි
0: කියන්නේ
1: නේද?
0: හොඳයි හැබැයි.
1: හොඳයි හොඳයි. ඉතින් මේ වැඩේ වැරදි වැඩක් කරනවා නම් අනිවාර්යෙන් ඒක නීතියට මේවා කරගන්න හසු කරගන්න ඕනේ අනිවාර්යෙන්.
0: ගිය අවුරුද්දට සාපේක්ෂව මේ වෙද්දි මාරක රියනතුරු 98ක වැඩිවීමක් තියෙනවලු. ඒ වගේම මියගිය සංඛ්‍යාව 104ක වැඩිවීමක් තියෙනවලු. හැබැයි සතිපතා බලද්දි ඒ අනතුරු අඩු වීගෙන යනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
1: හොඳයි සංසන්දනය කළ බලන එක හොඳයි. ගිය වසරට සාපේක්ෂව කොච්චරද මේ වසරට සාපේක්ෂවද කියලා නේද? හැබැයි ඉතින් ඕක අනිවාර්යෙන් අඩු කරගන්න ඕනි. ඉතින් මේක සංසන්දනය කර කර යන්න පුළුවන් කමක් නෙවෙයි මිනිස් ජීවිතනේ. නීති තද කරලා හරි මාර්ග ආරක්ෂාව රැකගන්න වෙනවා. විනය ගරුක නැත්තම් විනය කඩනවා නම් දඬුවම් දෙන්න වෙනවා. එහෙම නැතුව ඉතින් මාර්ග ආරක්ෂාව හදන්න බෑ නේද? මේවා මේ දැන් ආයේ එකින් එක ගිහින් කියලා ඉතින් කරන්න පුළුවන් දේවල් නෙවෙයිනේ. මොකද අවුරුදු 10ට අඩු ළමයි නෙවෙන්නේ වාහන එලවන්නේ නේ.
0: දැන් සමහර අයට මොකක් හරි අසනීපයක් තියෙනවා නම් වාහනේ එලවන්න එපා. වාහනේ එලවන්න නැතුව නිදිමතක් එහෙම තියෙනවා නම් වාහනේ එලවන්න එපා. ඔයා පාටි වලට ගිහිල්ලා යනවා නම් වාහනේ එලවන්න එපා. ඉතින් ඒවා ආයි පොඩි කාලේ ඉඳන් අපිට කියන දේවල් නේ චාමර. පොඩි කාලේ ඉඳන් කියනවා මෙන්න මේ දේවල් ටික කරන්න එපා කියලා. ඉතින් ඒ කරන්න එපා කියන වැරදිලිකම තමයි අපි ප්‍රධාන වශයෙන් කරන්නේ යනවා. ඉතින් අර ගිහිල්ලා නිකන් පෙන්වන්න ඕනකම අන්තිමේදී තියෙන දේවල් නැති කරගෙන අනිත් මිනිසුන්ටත් හානි කරගෙන එන එක තමයි ගොඩක් මිනිසු කරන්නේ. දැන් සමහර අය කියනවානේ ඉතින් මට අසනීපයි වගේ කියලා. එහෙම අසනීපයි වගේ කියනවා නම් වාහනයක් පදින්න දෙන්න එපා. ගෙදරට කරලා තිබ්බ හැම නැත්තම් පාටිකට ඉන්නවා නම් පාටියේදී මෙල්ඩෝල එකක් දුන්නා පැත කරලා තිබ්බ. හරි එච්චර.
1: ඔළුවේ කැක්කුම ගබත වේදනාව සම්ප්‍රතික්ෂා වගේ අපහසුතාවන් තියෙනවා නම් ඉන්න තැන අදාළ නැහැ. මෙල්ඩෝල එකක් පාවිච්චි කරන්න ඉක්මන් සහනෙවට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: ඒ වගේම තමයි තවත් සමහරව හිතනවා චාමර. දැන් ඉතින් අපිට වාහනයක් ගන්න කාලේ හරි සමහර අය හරි මාසයින් ඉතින් ඒගොල්ලොන් කැමති විනයගරුක විදියට පාරේ යන්න ඒ වගේම අර තමන්ගේ ජීවිතේ ආස කරන දේවල් ටික ගන්න. ඉතින් ඒකට අද සම්පත වලට උදව් කරනවා. අද සම්පත ලෑස්ති ඔයාට කෝටි ගානක දිනුම් බැඳීම් දෙන්න. ඒ වගේම තමයි අද සම්පත ඔයාට අද දවසේ වියදමටත් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඉතින් මහජන සම්පත ලොතරැයි පත්වා ගන්නව නම් මහජන සම්පත ලොතරැයි භාරයෙන් තමයි මේගොල්ලොන් අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂර සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම රුපියල් 250,000ක මුදල් තෑගෙත් අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගෙත් අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගෙත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. තවත් සසු ත්‍යාග අද සම්පත රොතරේ පත් හරහා ඔයාට දිනා ගන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනේ.
1: ඉතින් අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයාලඟ බින්නේ. වගේම ඉතින් මතක් කරන්න ඕනි මෙල්වා GI පයිප්ස් ගැන. මෙල්වා නාමයෙන් තියෙන නිෂ්පාදනයෙන් ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සවිශක්තිය වැඩි නේ, කල්පවත්ම වැඩි. ඒ නිසා මෙල්වා GI පට ගන්නවාගේ නිෂ්පාදන වෙනුවේ.
0: එහෙනම් ඉතින් මතක් කරන්න ඕනි මෙල්වා GI බට වගේම ඉතින් ඔයාගේ ජීවිතය හදාගන්න ඔයා හරිම තීරණේ ගන්න. එහෙම නැත්නම් ඉතින් හරි තීරණ වෙනුවට වැරදි තීරණ අරගෙන ප්‍රශ්න ගොඩක ජීවත් වෙන්න එපා. අනික සමහර මිනිස්සු හිතනවානේ චාමර අපි අද දවසේ මට කරගන්න පුළුවන් නිසා මං ගොඩක් ණය වෙනවා. Tamanṭa gewa ganna bædi taramata ma ණය අරගෙන ඉවර වෙලා tamange jeevithaye hondama kaale ණය gewannama minissu eka kal daala e kal marala e dewal tik karala daanawa. ණය ගෙවන ගමන් ණය ගන්න ඔයාට ගෙවන්න පුළුවන් තරමට. ඊට අමතරව ඉතින් ඔයාගේ ජීවිතය හදාගන්න හරි පහසුවෙන් නිදහසේ යන්න පුළුවන් විදිහට දේවල් ටික කරගන්න. එහෙම නැත්නම් අපිට හැමදාම කියන්න වෙන්නේ අනේ මට ඔලුව කැක්කුම තියෙනවා, මට අරග තියෙනවා, මං අරක් ගැන හිතනවා, මේක ගැන හිතනවා කියලා. එහෙම නැතුව ජීවත් වෙන්න තමන්ට පුළුවන් තරමින් කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න.
1: දන්සල් සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරන්න අනිවාර්යෙන් තියෙනවනේ. ඒ වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කරන්න. මේ දේ වැඩ ටික කරගෙන ගිහිල්ලා ඉතින් දන්සල් සංවිධානය කරලා වලගේ හිතේ තියෙන පරමාර්ථයේ තියෙන නේද? දන් දීමේ ආනිශංශ රැස් කරගන්න ඉතින් කියන.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපේ ඉලාස්ටි අලුත් පැකට් යන්න වෙලාව මතක් කරන්නම්.
1: වෙලාව පෙරවරු 9යි දැන්.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV තනට තහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: සස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: දිනවයයි විනාඩි 6යි දැන් වෙලාව අපේ අන්තිම පැයට ඇවිත් තියෙන්නේ. මතක් කරා නෝනේ මේ පැයත් මුලින්ම ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලේ අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා කියලා.
1: ජීවිත හින දිනාගන්න වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පත් ගන්න. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා වේදනාවන් උන කැස්ස සම් ප්‍රතික්ෂාව ඩික්මන් සහනේ සරසන මෙල්ඩූල්.
0: ඔව්. දැන් චාමර මේ එක එක කාලවල එක එක ලෝක යුද්ධ තිබිලා තියෙනවානේ. මේ ලෝක යුද්ධවල ඇහිච්ච මේ වීර කතා තියෙනවා. ඒක මිනිසුන්ගේ වීර කතානේ ගොඩක් වෙලාවට අපි අහලා තියෙන්නේ.
1: ඔව්.
0: හැබැයි දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා?
1: යුද්ධට ගිය වලහෙක්? අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා අපේ ඉතිහාසයෙන් නේද? සුනකයන් සම්බන්ධයෙන් අහලා තියෙනවා. අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවා නේද?
0: අපි අහලා නැහැනේ යුද්ධට ගියපු වලහක් ගැන. ඉතින් ඒ නිසා මට හිතුණා ඔයාලට කියන්න ඕනේ කියලා මේ යුද්ධට ගියපු වලහ ගැන. 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියක් ළඟ තියාගෙන හිටපු ඉරාන පිරිමි ළමෙක්. මේ ඉරාන පිරිමි ළමයා පොඩි බලස්පටියව තියාගෙන යාට කවමින් පෝමින් හිටියේ. අතර මිකොත් එහෙම කවමින් බෑ පෝමින් විතරයි. මොකද ඒ තරම්ම පොඩි බලස්පටියක් තමයි මේ දරුවා අතේ ඉන්නේ. කොහොමහරි හොයලා බලද්දී මව අහිමි වෙච්ච දඩයක්කාරයෙක්ගෙන් බියරගත්තු ඉතාම කුඩා සිරියන් දුඹුරු වලස්පටියෙක් තමයි මේ ළමයා ගාව තියෙන්නේ. අවසානයේදී මේ කට්ටිය ගාව ඉන්නේ. කොහොමහරි මේ අවසානයේදී මේ පෝලන්ත සොල්දාදුවන්ට හිතෙනවා මේ වලස්පටියාව තමන්ගේ බාරයට ගන්න ඕනේ කියලා. ඊට පස්සේ පොඩි දරුවත් එක්ක කතා කරගන්නවා මේ වලස්පටියාව අපිට දෙන්න පුළුවන් ද අපි මිලදී ගන්නම් වගේ කියලා. ඊට පස්සේ මේගොල්ලන් ගාව තිබ්බ කෑම වලට අර වලස්පටියාව ගන්නවා. මේ සොල්දාදුවන් ගාව තිබ්බ කෑම ටික අර දරුවට දීලා මේ වලස්පටියාව ගන්නවා. ඊට පස්සේ මේගොල්ලන් නම තියෙනවා වොයිටෙක් කියලා. සාමාන්‍ය චාමර මේක මේ දැන් පෝලන්ත භාෂාවෙන් කියද්දි වොයිටෙක් කියලා තමයි අපි සාමාන්‍ය ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නේ. හැබැයි මේක ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරාදී වොයිටෙක් කියලා තමයි කියනවා කියලා සඳහන් වෙන්නේ. නිකන් හරි ඔයාට මේ ගැන හොයන්න හිතනව නම් මම Google සර්ච් කරලා බලන්න ඕන නම් වොයිටෙක් කියලා නෙමෙයි වොච්ටෙක් කියලා සර්ච් කරලා බලන්න. එතකොට තමයි හරියටම නම එන්නේ. අපි ප්‍රොනවුන්ස් කරද්දී ඒක වෙනස් වෙනවා. කොහොම හරි මේ වොයිටෙක් කියන එකේ තේරුම, ඒ කියන්නේ අදහස වෙන්නේ ප්‍රීතිමත් රණශූරයා කියන එක චාමර. ප්‍රීතිමත් රණශූරයා පොඩි කාලේ ඉඳන්ම මෙයාට රණශූර ගති තමයි මෙයාට පුරුදු කරන්නේ. මුල් කාලේදී හරියට කන්නවත් බැරි කිරි පොවල හදලා පස්සේ සොල්දාදුවන් කන හැමදේම කන්න මේ වොයිටෙක් පුරුදු වෙනවා චාමර. මුල් කාලේදී කන්නත් බෑ මුකුත් බෑ කිරි ටික තමයි පොන්න පුළුවන්කම තියෙන්නේ. කොහොමහරි මේ වොයිටෙක් ටික ටික පුරුදු වෙනවා මේ සොල්දාදුවන්ට ආචාර කරන්න. ඒ වගේම තමයි ඔවුන් සමග එකපාරට ගමන් කරන්නත් මේගොල්ලෝ මේ වොයිටෙක් පුරුදු වෙනවා චාමර. 1944 දී පෝලන්ත හමුදාවට බ්‍රිතාන්‍ය බලකාය එක්ක එකතු වෙලා ඉතාලියේ සටන් පෙරමුණට යන්න සිද්ධ වෙනවා. හැබැයි තෙන් යුද නැව්වල සුරතල් සතුන් ගෙනියන්න තහනම් කළ තිබ්බේ. ඉතින් දැන් පෝලන්ත හමුදාව කල්පනා කරනවා මොකක්ද කරන්නේ? මොකද මේ හැමෝගෙම සුරතලා සහ සගයා විදේට ඉන්නේ මේ වොයිටෙක් කියන වලස් පැටියා. දැන් මෙයාව අරන් යන්න ඕනේ. මෙයාව දාලා යන්න බෑ. ඊට පස්සේ පෝලන්ත හමුදාව කරන වැඩේ තමයි වොයිටෙක්ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා.
1: සාමාජිකය කරනවා.
0: ඔහුට සේවා අංකයක් තියෙනවා චාමර. ඒ වගේම නිල ඇඳුම් පොතක් තියෙනවා. ඔහුට තනතුරකුත් හම්බ වෙනවා. මේ ඔක්කොම ටික මේ අපේ වොයිටෙක්ට හම්බ වෙනවා. කොහොමහරි මොන්ටේ කැසිනෝ සටනේදී වොයිටෙක් කරපු වීර ක්‍රියාවක් නිසා වොයිටෙක්ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. ඒ විතරක් නෙමෙයි 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක් උණ්ඩයක් අතින්ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා මේ කට්ටිය. දැන් මොකද්ද ඔහු කරපේ වීරක්‍රියාව කියලා කල්පනා වෙනවා ඇතිනේ. මෙච්චර දෙයක් කරන්න ඔහු කරේ ඉතාලියේ තිබ්බ මේ දරුණු සටනේදී කිලෝග්‍රෑම් 45කට වඩා බර කාලතුවක් උණ්ඩ තැන්පත් කරපු පෙට්ටි තනිවම කඳු බෑවුම් දරුණු වෙඩි ප්‍රහාර දිගේ බෝම්බ සද්ද මැදින් චාමර අරගෙන ගියා. අර කට්ටිය
1: යුද පෙරමුණට ආයුධ ගිහින් දීලා තියෙනවා.
0: මේක මේ හරි අමාරු වැඩක් කියලා තමයි කියන්නේ. මේක මිනිසුන්ට උස්සගෙන යනත් අමාරුලු චාමර. කොහොම හරි මේ අමාරු වැඩේ කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි වොයිටෙක්. හොඳම දේ වෙන්නේ චාමර එක වෙඩි උණ්ඩයක්වත් වැදිලා නැතුව ඒ වගේම තමයි බෝම්බ අච්චර සද්ද ළඟ ළඟ පිපිරෙද්දී ඒවට බය වෙලා දුවන් නැතුව මේ වොයිටෙක් මේ පෙට්ටි උස්සගෙන මේ පෙට්ටි බිම දාන්න නැතුව බය වෙලා පැනලයන් නැතුව මේ සොල්දාදුවන් එක්කම යුද පෙරමුණේ ඉස්සරහට ගිහින් තියනවා.
1: ඒකනේ
0: අවසානයේදී යුද්ධය අවසන් වුණාට පස්සේ මේ වොයිටෙක්ව ස්කොට්ලන්තයේ එඩින්බරෝ සුවයකට බාර දෙනවා චාමර. මේ ගැන කට්ටිය දැනගත්තට පස්සේ උතුරු සෙතුරු නැතුව කට්ටිය එන්න පටන් ගන්නවා වොයිටෙක්ව බලන්න. වොයිටෙක්ගේ පුරුද්දක් තියෙනවා චාමර. දැන් වොයිටෙක් මේ කෑම බීම හැම එකක්ම මේ තමන්ගේ ඇති කරපු සොල්දාදුවන්ගේ විදියට ගන්නේ. මේ සොල්දාදුවන් මේ කාලේ දුම් වැඩි පාවිච්චි කරලා තියෙනවා. මේ වොයිටෙක් දුම් වැටි උරන්න දන්නේ නැති වුණාට වොයිටෙක් දුම් වැටි මේ හපලකන්න පුරුදු වෙලා තියෙනවා. එයා ඒක ටිකක් අබ්බැහි වෙලා වගේ තිබිලා තියෙනවා. කොහොම හරි මේ පෝලන්ත සොල්දාදුවන් ගිහිල්ලා පෝලන්ත භාෂාවෙන් එඩින්බරෝ සත්වෝද්‍යානයේදී කතා කරාට පස්සේ මෙයාට අග්ගාල ඒ කට්ටිය වඳුර ගන්නවා චාමර. ඒ විතරක් නෙමෙයි ඒ කට්ටිය යාලට දුම් වැටි දෙනකම් බලාගෙන තියෙනවා. මේක එයා ඒක අර පුරුද්දක් විදිහට කරගෙන තියෙනවා. කොහොම හරි එඩින්බරෝ සත්වෝද්‍යානයට මේ වොයිටෙක්ව බලන්න ගොඩාක් කට්ටිය ඇවිත් තියෙනවා. අවසානයේදී අවුරුදු 21ක් ජීවත් වෙන වොයිටෙක් 1963 ජීවිතක්ෂයට පත් වෙනවා. අදටත් චාම්බර බ්‍රිතාන්‍යයේ සහ මේ පෝලන්තයේ සමහර තැන්වල මේ වොයිටෙක්ගේ පිළිම, වොයිටෙක්ගේ රූප අඩංගු පිළිම අඹලා තියෙනවා. ඒ වුණත් බලා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින්.
1: ඒකනේ තින්නේ පුදුම වලහෙක් තමයි තින්නේ.
0: මේකන චිත්‍රපට පවා තියෙන ඔයාලට පුළුවන් මේ ගිහින් බලන්න.
1: ආහහහ.
0: YouTube එකේ හිම සර්ච් කරලා බලන්න වොයිටෙක් කියලා. ඔයාලට මේ හොයාගන්න පුළුවන්කම තියෙනවා මේ ෆිල්ම්ස් එහෙම.
1: අනිවාර්යයෙන්ම. හමුදා සමාජිකයෙක් වෙන්න තරම් නේද?
0: ඒකනේ.
1: ඉතින් පුදුම දේවල් ඉතින් වෙන්නේ ඉතින් වොයිටෙක්ට අපි දැන් වොයිටෙක් ජීවත් වෙන අතර නෑනේ නේද?
0: නෑ. එයා 1963 තමයි මේ යන්නේ අවුරුදු 21ක් ආයුවලදලා වොයිටෙක්
1: මරණය. හට ගණන් වල කතාවක් ඔය කියන්නේ මේනේ.
0: මේක පරණ කතාවක්. මේක ලෝක යුද්ධේ කතාව.
1: දෙවන ලෝක යුද්ධ සමයේදී සිද්ධ වෙච්ච කතාවක්.
0: ලෝකේ ඒ විදිහ එක එක දේවල් තියෙනවා චාමර. ඒ කියන්නේ සතෙක් වුණත් Tamanට තියෙන අරමුණ මොකක්ද කියලා දන්නවනම්, සතෙක් වුණත් Tamanට තියෙන වැඩේ මොකක්ද, රාජකාරිය මොකක්ද කියන එක හරියටම දන්නවනම්, ඒ වැඩේට ඒකාකාරී විදියට කිසිම නොසල්වි මක් නැතුව මොන ප්‍රශ්නාවත් යන්න වොයිටෙක්ට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි?
1: අනිවාර්යයෙන්ම.
0: ඇයි අපිට බැරි? අපේ ජීවිතේත් අපිට තියෙන සමහර කාල අපිට හරි අමාරුයි ඇදගෙන යන චාමර. බෝම්බ පිපිරෙනවා, එතකොට වෙඩි උණ්ඩේනවා, හැමදේම සිද්ධ වෙනවා අපේ ජීවිතේ. හැබැයි අපිටත් පුළුවන් නම් වොයිටෙක් වගේ නොසරි ඉස්සරහට යන්න, බර කරය තියාගෙන යන්න, අනිවාර්යයෙන්ම අපිට අපේ ජීවිතේ දිනන්න පුළුවන්කම තියෙනවා.
1: එහෙනම් ඉතින් ජීවිතේ දිනන පුළුවන් වෙන සුබ දවසක් වෙන්න කියලා නැවතත් කියන ගමන් අපි සින්දුවක් අහන්න තමයි යන්නේ.
0: දෙකටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: Asunavia ei eke, asunavia ei tunne. Supreme Radio. Magi rata.
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න. ඔබ නැති වුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න. ජීවිතේ ජය ගන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක

0: Number 20. Number 10. Number 5. Number 1.
1: Saturday. Weekend එක happening කරගන්න.
2: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
3: Oh God.
2: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
1: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
4: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැ
6: නේද? ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
7: 89.1 89.3
0: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 27 දැන් වෙලාව අපේ ලයිව් එක පැත්තෙන් ගොඩක් කට්ටිය එකතුලා ඉන්නවා. ඒ පැත්තේ ඉන්න කීප දෙනෙක් මතක් කරන්නම්. ශාශි ඉන්නවා ගාල්ලෙන්, ඒ වගේම සසී ඉන්නවා ජපානෙන්. එතකොට තව කවුද ඉන්නේ? තව ඉන්නවා ඉන්න කට්ටියක පාටම මට අමතකුණානි සාමර. ඉන්න කට්ටිය පොට විහාන් රාජ ඉන්නවා අපිත් එක්ක එකතුලා. රුවන් ඉන්නවා, ලෙතෝ ඉන්නවා, නිරෝෂන් ඉන්නවා, රෝ ඉන්නවා. එතකොට ඩුබායි හාසයට කියලා කෙනෙකුත් ඉන්නවා. රශ්මික නවංජන ඉන්නවා ඒ කට්ටිය වගේම. තමයි තව අපේ අංජුනි ඉන්නවා. අංජුනි න්යුසීලන්ඩ් වලින් ඉන්න. නිශාන්ත අත්තනායක ඉන්නවා. නිශාන්ත ආවත් එකතු කරගත්තා. තරිඳු තෙසර ඉන්නවා. තරිඳු ආවත් අපි මතක් කරා. හසංක ඉන්නවා. හසංක ඉන්නේ මට හිතෙන්නේ මතක විදිහේ වේශ්‍යාල් වලින් වෙන්න ඕනි. හසංක ඔන්නාවත් අපි මතක් කරා. සිතුම් ඉන්නවා. සිතුම් අභිසත්. එතකොට ජීව ඉන්නවා. ජීවවත් මතක් කරන්න ඕනි. පිරාණවනේ ඉන්නවා. පිරාණවත් එකතු කරගත්තා. එතකොට දිනිදු ඉන්නවා. දිනිදුවත් මතක් කරන ගමන් හංසජිත් හිටියා. මේ හැමෝම අපේ ලයිව් එකේ ඉන්නවා කියන එක මතක් කරන්න ඕනි.
2: ඒ වගේම මේ වෙලාව අපි වහගෙන ඉන්න ඔයවත් ගොඩක් කාදරෙන් අපි එකතු කරගන්නවා.
1: නරඹලි ශාන්තත් ඉන්නවා.
2: කට්ටිය ගොඩක්
1: ගන්නත් එපා අපිට කෝල් කරලා කිව්වේ.
2: ඒකනේ ඒකනේ කට්ටිය හැමෝම ගොඩක් ආදරෙන් ඉතින් අපි එකතු කරගන්නවා.
1: ඔව්.
2: ඉතින් එකතු කරගන්න අතරේ මතක් කරන්න ඕනේ වට අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලය ගැන.
1: ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්පතවා ගත්තොත් එහෙම ආට පුළුවන් අද වේදමට දේවල් ටිකක් හොයාගන්න. අද වේදමට සල්ලි ටිකක් හොයාගන්න.
2: දේවල් කියන්නේ මොනවද? යකඩ බඩු දේවල් කියන්නේ.
1: සල්ලි. දේවල් ටිකක් කියන්නේ මඩතක වට මේකම සුරට අවසල්ලි සල්ලි හොදේ.
2: සල්ලි සල්ලි සල්ලි ගත්තොත් ඕන එකක් ගන්න පුළුවන් නේද?
1: ඔව්. වහජන සම්පත දෙනු බාරෙන්ට හොරා ගන්නලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකයෙක් වෙන්න ආට පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමේ රුපියල් 250,000ක මුදල් ටැගිත් අවසාන අංක හතර ගැලපීමේ රුපියල් 50,000ක මුදල් ටැගිත් අනිකුත් සසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත හරහා ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් මතක තියාගන්න අද වියදමට අද සම්පත තමයි ඔයා ගන්න ඕනේ හොඳම ලොතරැයි. දිරුම අවස්ථා රසක් ඔබට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් හඳුන්වා දීලා තියෙනවා. ටිකට් එකක් අරගෙන ඉතින් නේද? ඊට පස්සේ යන්න කසාගල ග්‍රීන් සුපර් එකකට.
1: කසාගල ග්‍රීන් සුපර් එකට ගියා කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට බාණ්ඩ වර්ග අත්‍යවශ්‍ය බාණ්ඩ වර්ග අඩු මුදලකට ගන්න පුළුවන් කියන එක. සීනි, පිටි, පරිප්පු, අල, ලූණු මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි ඐටම්ස් පවා ඔයාට දිවයිනේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
2: ශාකාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොළ. ඔයාට ළඟම නගරයේ ඉක්මනින්ම ශාඛාවක් ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙ තියෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරේ. ඉතින් මේ වෙනස අත්දකින්න යන සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම පවුලේ හැමෝටම ලබා ගන්න පුළුවන් අඩුව මිලකට උසස්ම ප්‍රමිතිගතම බහන්න ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපේකට ඔයා යනවන.
1: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන. වෙල්ඩින් වැඩ කරන කාටේ විශ්වාසයෙන් පාවිච්චි කරන්න වෙන කවුරුත් නෙමෙයි වෙන මොනවත් නෙමෙයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
2: සාමාන්‍යයෙන් අපි තදට ගැට ගන්නකොට එහෙම කියනවා නේද වෙල්ඩින් තිබ්බ වගේ කියලා නේ. ගලවන්න බෑ වගේ අදහසක් කියනවනේ එතනින් අපි. එහෙම තමයි වෙල්ඩින් කරද්දි හරියට තින් ඒක කරන්න ඕනේ නැත්නම් ඉතින් ගලව ගලව ලිහිලිහ ඉන්න බෑනෝ වැඩේ නේද. ඒ නිසා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි දශක දෙකක විශ්වාසයක් හිමි. මෙල්වා තවත් ආඩම්බරකාර නිෂ්පාදනයක් විදිහට එළියට එකතු කරන්නේ. මොකද මේ මෙල්වා නිෂ්පාදන කියලා කියන්නේ ඔයා මෙල්ල පාවිච්චි කරද්දි ආඩම්බරෙන් ඉන්න පුළුවන්. මොකද බය වෙන්න දෙයක් නැහැ. පහස්ස කාලෙදි මල කන ප්‍රශ්න, ඊට පස්සේ නැත්තම් අය මොකක් හරි එහෙම අතුරු ප්‍රශ්න මොකද ඇති වෙන්නේ නැහැ. අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ඔබට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි කෙටි විරාමයකට යන්නත් ඕනේ. කෙටි විරාමයකට යමු නේද එහෙනම්.
2: අනිවාර්යෙන් SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. බය නැතුව විශ්වාසයෙන් ගන්න. අපි විරාමයකට ගිහිල්ලා එනකන් ඔයා හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා හොයාගෙන ඉන්න ඕනේ නේද?
1: හොයාගෙන ඉන්න. හැබැයි ඉතින් මේ ටික වෙලාවක් යයි. මොකද හાર્ඩ්වෙයාර් එකට සමහර අයට දුර යන්න පෙන්චාම.
2: ඔව් ඔව්. හાર્ඩ්වෙයාර් නැති තව ගොඩක් තැන් වල දැන් තියෙනවනේ තින්නේ.
1: ඔව්. ඒ නිසා ඉතින් ඔයාට ළඟම තැනට ගිහින් බලන්න. අනිවාර්යෙන්ම මෙල්වා ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒකන මතක් කරගෙන ගමන් අපි කෙටි විරාමයකට යනවා.
2: වෙලාව පෙරවරු 9:00 විනාඩි 32යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හා මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලිහම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI බොක්ස් බාවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI බොක්ස් බාර් තමයි මෙල්වා GI බොක්ස් බාර්.
4: මෙල්වා මෙතින් දන්න කියන GI බොක්ස් බාර්.
5: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සර්වේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ.
6: සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයාණන් වහන්ස,
8: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3
4: Supreme Radio. Wakil anda, wakil rakyat.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: සාමාන්‍යයෙන් කියනවාට චාමර කතාවෙන් විතරක් විශ්වාසය අරගෙන වැඩක් නැහැ කියලා, ඒක ක්‍රියාවෙනුත් පෙන්වන්න කියලා කියනවනේ.
2: අනිවාර්යෙන්.
1: ඉතින් ඒ නිසා කතාවෙන් වගේම ක්‍රියාවෙනුත් වැඩ පෙන්වන, ඒ වගේම තමයි කල්පවැත්ම 100,000ක් විතර තියෙන මෙල්වා RB500 තමයි ඔයා ඔයාගේ ගෙදරට එහෙම නැත්නම් ව්‍යාපාරය හදන්න ගන්නකොට අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද මෙල්වා RB500
2: ශක්තිමත් අත්විවාරයක් තියෙන්න බෑ නේද මොන දේ කරන්න ගියත්. ඒ නිසා ඉතින් මෙල්වා විශ්වාසයෙන් පාවිච්චි කරන්න මෙල්වා RB500 ළඟ ඉන්නවා කියලා මතක තියාගෙන අනිවාර්යෙන් තෝරගන්න ඕනේ.
1: අපි මීට මාස ගානකට කලින් චාමර කතා කරා, එහෙම නැත්නම් අපි මුළු සමාජ මාධ්‍යම කැළඹුවා එක්තරා පුංචි වඳුරු පැටියෙක්.
2: ඔව්.
1: එක්තරා පුංචි වඳුරු පැටියෙක් කියලා කියන්නේ එයාව හැමෝම දන්නවා. එයාව දන්නවා මේ ඉචිකාවාසු එකේ තමයි යා ඉන්නේ
2: කියලා. ඉචිකාවාහි සිටිසූ එකේ නේද?
1: ඔව්. සිටිසූ එකේ පංච්කුන් කියන පුංචි වඳුරු පැටියා ඉපදුනා කියන එක අපි දන්නවා.
2: ඔව්. ගෝරිල් විශේෂයෙන් අපි වඳුරු පැටිය කියලා සාමාන්‍ය කියන්නේ නේද?
1: ඔව්. සාමාන්‍ය අපි කියන්නේ වඳුරු පැටිය කියන්නේ අපිට ඔය කතාවක් තිබ්බේ. ඒ වඳුරු පැටියාට අම්මගේ ආදරය හැමිුණා කියනත් අපි දන්නවා. රැළින්

0: බාරගත්තේ නෑ කියලත් දන්නවා. ඒ වගේම තමයි
1: අර ලොකුට එඩිය කියා කෙනෙක් හැමල්ලගෙන හිටිය යන්නේ නේ.
0: තමන්ගේ ජීවිතේට හිටපු එකම පිරිසරණ, එහෙම නැත්නම් එකම ආදරේ වුණේ ටෙඩිබයාන ජාමල. මඳුරෙක්ගේ රූපයට සමානව යාට හම්බ වෙච්ච ටෙඩිබයාව තමයි යාගේ තමන්ගේ ජීවිතේ කරගත්තේ. යන යන හැම තැනකම ටෙඩිබයාව අරගෙන යන්න යා උත්සාහ කළා. පුළුවන් තරම් යා ගාවට වෙලා ඉන්න උත්සාහ කළා. මොකද අනිත් හැමෝම රැළෙන් නෙරපද්දි එයාට වෙනස්කම් කරද්දි එයාට අන්තිමේදී ඉතුරුනේ අර ටෙඩිබයාව විතරයි. හැබැයි ඉතින් කිව්වා සෝයගේ කට්ටිය දැන් එයා ටික ටික ටික ටික රැළට එකතු වෙනවා. දැන් පොඩ පොඩ මේ අයගේ ජීවිතේ නැගිටින්න දෙපයි නැගිටින්න පටන් ගන්නවා කියන
1: එක. රැළයා යාට ආදරෙන් සලකන්න පටන් ගන්න තියෙනවා නේද?
0: ඊට පස්සේ අම්ම කෙනෙක් කියන්නේ නව මේ මවක් යාව ටිකක් ළඟට අරගෙන ඉන්නවා කියලාත්.
1: ඥාති කෙනෙක් වෙන්න නැති.
0: ඥාති කෙනෙක් වෙන්න නැති ඉතින්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ ශාමල අර මේ වදුරන්ගේ ඇඟේ ඉන්න කිවිතුල්ල බලන එක ඒගොල්ලෝ ආදරයට කරන වැඩක් කියලා. අන්න එහෙම මේ කිවිතුල්ල එහෙම බලන්න ගත්ත කියලා අපි ඉස්සර
1: දැක්කන රූපරාමු නේද?
0: තිබ්බ නිවුස් වලින් අපි අහන්න දකින්න එහෙම ලැබුණා. දැන් පංශුන්ට මොකද වෙලා තියෙන්නේ?
1: ඒකනේ දැන් අලුතෙන්ම පංශුන්ගේ තත්ත්වය කොයි වගේද? දැන් වැඩිහිටියෙක් වෙලාද නේද?
0: ඒකනේ.
1: දැන් ප්‍රශ්න අඩු වෙලාද? ඒ කියන්නේ ඉතින් බොහෝ දිනක් හොයලා බලන තිබ්බ ජාත්‍යන්තර මාධ්‍යන.
0: ඔව්.
1: අලුතෙන්ම වාර්තා වුණා මේ පංශුන්ට තව පුංචි යාළුවෙක් හම්බෙලා දිනවා.
0: ඔව්.
1: පුතෙක් හරි දුවෙක් හරි වෙන්නේ.
0: ඔබතේ කරදුවේ කරුවෙන්නද? දැන් පුංචි යාළුවත් එක තමයි යා වැඩිපුර කාලේ ගත කරනවා කියලා කියන්නේ.
1: එතනත් කියන්නේ මේ තවත් පුංචි ඒ වගේම පංච වගේම පුංචි කාලේ හිටපු මේ තා පුංචි වඳුරු පැටියෙක් පංශුන් එක්ක හරි මිත්‍රශීලීව කටයුතු කරනවා කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය නම් කියලා තියෙන්නේ.
0: ඔව්.
1: ඒකෙදී යා යන යන තැනට යනවා. අර ටෙඩිබියා වගේම තමයි යන යන හැම තැනම ගිහිල්ලා පංශුන් එහෙමත් එයාව ආරක්ෂා කරගන්නවා, යාට රැකවරණය දෙනවා, එයාත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් එහෙම රූපරාම ගොඩක් අපිට ජාත්‍යන්තර මාධ්‍ය දකින්න තියෙනවා. ඉතින් මේ පංශුන්ගේ මේ කතාවත් අපි දෙන්න දැක්කට පස්සේ අපිට මතක් වුණේ තියෙන නේද? අර තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන මිනිහා කියනවන්නේ පු නේද? තමන් විඳපු තුවාලේ වේදනාව අය තමන්ගෙන් පසු පරම්පරාවට නොදෙන්න පංශුන් කටයුතු කිරීම ඇත්තට මේක පුදුම සහගත කාරණා. මොකද අපි කතාව කියද්දිම කිව්වා පංශුන් නම් කවදාවත් තමන් විඳපු මේ වේදනාව තමන්ගෙන් පස්සේ පරම්පරාවට දෙන එකක් නෑ කියලා අපි කිව්වනේ නේද? ඒක ඒ විදිහටම පංශුන් කරලා තියෙනවා. සත්ව ලෝකේ හරි පුදුමයි නේ. මිනිස් සමාජය අපිට වඩා සත්ව ලෝකේ වෙනස් කියලා අපිට තේරුම් ගන්න ලැබෙන ප්‍රධාන සාධකයක් පංච ආය ආය ජීවමානව පෙන්නනවා මේ ලෝකෙට. ඉතා වැදගත්. අපි අර පුංචි කාලය තුල අපිට අහිමි වීම, අපිට දරා ගැනීම නැතිවීම එක්ක අපි සමාජය හදාගන්න ලොකු ඇරියස් ටිකක් නිපු.
0: ඔව්.
1: ඒ ඇරියස් අපි ටිකක් වැඩිහිටි වුණාට පස්සේ අපිට දැන් යමක්කම තියුණාට පස්සේ අපි ටිකක් බලයට ආවට පස්සේ අපි ඇරියස් කවර් කරගන්න හදනවා නේද? එහෙම ඒවා මානව සමාජය තිබ්බට ටිකක් සත්ව ලෝකේ අඩුයි වගේ එකක් අපිට ඒව දේවල් දකින්න ලැබෙනවා නේ.
0: ඔව්. සත්ව ලෝකෙත් සමහර තැන් වල ඇති. හැබැයි ඒ විඳපු වේදනාව තමන්ගේ හිත පතුලින්ම බාරගත්තු මිනිස්සු ඒ වේදනාව පැත්තකට දාලා ආපහු දෙපයින් නැගිටපු මිනිස්සු තමයි දන්නේ ඒ වේදනාවට කොහොමද ආපහු මේ ප්‍රතිචාර දක්වන්නේ සහ ඒ වේදනාවෙන් තව කෙනෙක් බැට يعني දුක් විඳිනවා නම් ඒ කියලා වෙතනින් ඉස්සරහට ගන්න කොහොමද කියන එකක් දන්නේ ඔවුන්ම තමයි. ඉතින් පංශුන් කියන්නේ තේ වගේ සත්වෙක් සාමාන්‍යයෙන් අපි කියනවානේ අපි මුල් අවදී අපි හිටියත් වඳුරෙක් වගේ කියලා. එතකොට ඉතින් අපේ පැවැත්ම තියෙන එතනින් කියලා. එතකොට ඉතින්
1: හෝමෝ සාපියන් සාපියන් නේද අපේ පරිණාමයත් එහෙමයි සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි පංශුන් ඉතින් ඕන් නම් තිබ්බෝ ඒ පොඩි අයට සලකන්නේ නැතුව ඉන්න.
0: ඒකනේ.
1: මං විඳපු දුක් මෙහෙමයි කියලා මම කාටවත් සලකන්නේ නැහැ කියලා තනියම ඉන්න තිබුණා නේද?
0: ඔව්.
1: රැළ දාලා ගිහින් තනියම ඉන්නත් තිබුණා නම් දැන් තනියෙන් ඉන්න පුළුවන්නේ නේද? එහෙම බෑ නේද? මේ ලෝකේ සමාජයක් විතර ජීවත් වෙන අපිට හැමෝටම තවත් සමාජයක රැකවරණේ ඕනි, ආදරේ ඕනි, සෙනෙහස ඕනි. ඒක නිසා ඉතින් පංශුන් එහෙම නොකර ඉතින් අද ඔහු තමන්ගේ පසු පරම්පරාවට හොඳ වැඩිහිටියෙක් වෙලා, අයියා කෙනෙක් වෙලා, මාම කෙනෙක් වෙලා නේද? පරම්පරාවට ආදර්ශයක් දෙන මිනිස්සේ සත්වයක් බවට පත් වෙලා තියෙනවා.
0: එහෙනම් ඉතින් අපි කතාවත් එක්කම කිටි විරාමයකට යමු නේද?
1: අපි ඔලා මතක් කරන්නම් වෙලාව පෙරවරු 9:00 විනාඩි 44යි.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නම්ක හොඳ වර්ගයක
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා මෙතේ දන්න කියන GI බොක්ස් බා
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලේ සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: පෙරලිකාර සඳුදා
1: සතියේ
4: දවස් පහේම උදේ 10ට 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: සමුගෙන යමු එහෙනම් ඉතින් අපි.
2: අදත් පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු 9:30ට ආරම්භ වුණා. ඊයේ නවත්තපු තැනින් අද වැඩේ පටන් ගන්න ඉඳන්නේ නේද?
1: ඊ විනාඩි 10කට කල් දැම්මත් එක්කලානේ තින්නේ.
2: ඔව්. වැරදි කරපුවාට දඬුවම් දෙයිද දන්නේ නැහැද? කොහොම හරි බලමු හද ගන්න තීන්දුව తీරන මොනවද කියලා.
1: සිංකෝල්ට අත තියන්න එපා.
2: වැඩේ කරන්න නේද?
1: ඒකනේ අනේ. අනික මෙච්චර මේ රටේ ලෝකේ ප්‍රශ්න තියාගෙන උගලොන් පාර්ලිමේන්තු අතුරට ගිහිල්ලි වෙලා ඒ ටික කතා කරන්න නැතුව ප්‍රශ්න දාගන්න එපානේ.
2: ප්‍රශ්න විසඳන්න තියෙන තැන ප්‍රශ්න හදාගද්දි කොහොමද රටක් දියුණු
1: වෙන්නේ? ඒකනේ අනේ කොහොමද පොහොම කරන්නේ ඉතින් ඒක කරන්න
2: එපා. අපිට සමුගිරන වෙලාව ලයිව් වෙලා තියෙනවා. ඊට කලින් ඉතින් මතක් කරන්න ඕනි වාට ජාතික ලොතරැයි මණ්ඩලය ගැන.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ දන නිධානය ගැන තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ.
2: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත විදියට තමයි ධන නිධානය ලොතරැයි නම්
1: කරන්නේ.
2: ඒකට හේතුව තමයි කෝටි ගණනක දිනුම් අවස්ථා තමයි අපිට ලබා දෙන්නේ. මේ අවුරුද්දේ මැයි මාසේ 29,000 රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් ලැබුණා ධන නිධානය ලොතරැයි. අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙන ගමන් කෝටි ගාණක ලක්ෂ ගාණක දිනුම් අවස්ථා දෙනවා. ඒ විතරක් නෙවෙයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න පුළුවන්. ජීවිතේ හීන දිනා ගන්න, හීන හැබෑ කරගන්න අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් ඔයා ගන්න ඕනි.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා ගන්න අපි ලෑස්තියි.
2: දැන් ඉතින් දන්සල් එහෙම දෙන්න සූදානම් වෙන කටි ඉන්නවා නේද?
1: ඔව්.
2: ඔයාගේ දන්සල තියෙන දාතේ අපිට කියන්න ඉතින්නේ. අපි කියන්න ඉතින් අපිට පුළුවන් විදිහට ඉතින් නේද?
1: ඔව්. ඔයාලා එහෙම ආසාවෙන් කරන වැඩේ, ඕගොල්ලන්ගේ ධන පරිත්‍යාගයෙන් කරන වැඩේ, නොමිලේම කරන වැඩේ. ඉතින් අපිට කියන්න බැරි කමක් නැහැ, කියන්න පුළුවන්. ඒ නිසා අපිට WhatsApp කරන්න 0718 893 893ට.
2: දන්සල මොකද්ද කියලාත් එවන්න නේද?
1: ඔව්. ඊට පස්සේ අපි නිකන් හරි කිව්වොත් එහෙම ඕගොල්ලන්ගේ තියෙන්නේ මේ වෙන මොකක්
2: හරි අපිට හිතුනොත් එහෙම රයිස් දන්සලක් ඔය ගිහිල්ලා නිකන් බෙලිමල්ලගේ දුන්නොත් එහෙම නේද?
1: ඔව්. ඒ නිසා දන්සල මොකද්ද කියලාත් එවන්න හරි.
2: එහෙනම් ගිහින් එන්න පරිස්සම වැඩි කරගන්න. හැමෝටම බොහොම ස්තුතියි අහගෙන හිටපු ඔයාටත්, ඒ වගේම TikTok live එකෙන් අපිව බලාගෙන හිටපු හැමෝටම ස්තුතියි. ජය වේවා. සුබ දවසක් මං චාමර.
1: සුබ දවසක් මං නිපුණිකා මනිෂා වෙතේ ඉන්නේ Supreme Lifestyle අරගෙන.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අයිබෝවන් අලුත් පෑයක් වෙලාව මතක් කරන්න ගොදේ 10 AM දැන් වෙලාවපා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. බෝවන් සුබදෑසනක් උද 10යි විනාඩි 5යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් ලස්සන ගැන ලස්සනට කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද බදාදා දවස කියලා කියන්නේ ලස්සන වෙනුවෙන් වෙන් කරපු දවස. ඉතින් එහෙම දවසක් වෙන් කළා තියෙනකොට ලස්සන ගැන කතා කරන්න නැතුව මම නම් හිතන්නේ වෙන කිසිම දෙයක් කතා කරලා තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා තමයි හැඩකාර බදාදා දවසේ ලස්සන ගැන විතරක් කතා කරන්න ඕන කියලා මම තීරණය කළේ. හරි, එහෙමනම් ඉතින් අදත් ලස්සන කතන්දර ගොඩාක් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ දේවල් දැනගන්න නම් අනිවාර්යයෙන්ම ඔයා දන්නව මොකද්ද කරන්න ඕනේ කියලා. ඔයා මේ පැය දෙක මගේ අරගන්න නැතුව අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බදාදා දවස අහගෙන ඉන්න ඕනේ. එහෙම අහගෙන හිටියොත් ගිය සතියේ කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නටත් උත්තරයක් අරගෙන තමයි මම ආවේ. ආ, දැන් ඔයා දන්නේ නැහැ මොකද්ද ප්‍රශ්න කියලා. ඒක මම කතාව කියාගෙන යනකොට ඉස්සරහට කියන්නම්, හරිද? එහෙමනම් ඉතින් ඔන්න ඒ ප්‍රශ්න පත්‍රවලට ඔක්කොම උත්තර අරගෙන තමයි මම අද දවසේදී ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දිග්ගටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියන දේ මතක් කරගෙන ඒ විතරකුත් නෙවෙයි වට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 893 893ට. හරි, එහෙමනම් ඉතින් මොකද කියන්නේ අපි ලස්සනම ලස්සන සින්දුවක් අහන්නේ අමුද? ලස්සන සින්දු මෙච්චර මේ පැත්තේ තියෙනකොට ලස්සන සින්දුවක් අහන්නතෝ බෑනේ. මොකද අද හරි විශේෂයි. අද පරණ සින්දු ගොඩාක් අපිට අහන්න පුළුවන්. 70, 80, 90 දශක හැම එකකම සින්දු අද හරිම ලස්සනට අපිට අහන්න පුළුවන් චාන්ස් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒ සින්දු ටික රස විඳින ගමම්ම ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න, මැසේජ් කරන්න. ඒ දෙවලුත් මතක තියාගෙන සුප්‍රීම් රේඩියෝ අහගෙනත් ඉන්න ඕනේ, හරිද? හරි, එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකට යන තමයි ලෑස් වෙන. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න, මැසේජ් කරන්න. එහෙමනම් ඉතින් වෙලාවත් මතක් කරගෙන යන්න තමයි ලෑස් වෙන්නේ ඊළඟ සින්දුවට. උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව.

0: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිබුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: දැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් නැතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
4: Supreme Lifestyle.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 16යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාගේ හැටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: විත් ආශි.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ
9: මගේ හඬ මගේ රටේ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තියාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10:27 දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ ඒ කාල විදිහට ලස්සන වෙන ඒ කාල විදිහට කියලා කියන්නේ අපේ ඔය රාජකුමාරිකාව ලස්සන උනේ අන්න එයාලා ලස්සන වෙච්ච විදිහේ පොඩි සත්කාරයක් ගැන කියලා ඒ විදිහට ලස්සන වෙන්න කියලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් රාජකුමාරිකාව කරපු සත්කාරයක් ගැන තමයි මේ විදිහට කියන්න ලෑස්ති වෙන්නේ. හරිද? දැන් මේ සත්කාරය කරන්න ඔයාට ඕනේ වෙනවා අමුලින්ම කියන්නම්කෝ මේ සත්කාරය අපි කොහෙටද කරන්න කියලා නේද? මූණට කරන්න පුළුවන් හොඳ සත්කාරයක් ගැන තමයි මේ විදිහට මම කියන්න ලෑස්ති වුණේ. දැන් මේ සත්කාරය කරන්න ඔයාට ඕන වෙනවා මොනවද? ඔයාට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් විතරමයි මේ සත්කාරය කරන්න ඔයාට ඕන වෙන්නේ. ඉතින් මෙතනදී මේ දෙය අඩු හරි එහෙමත් නැත්නම් මේ දෙය රහිත කිරි හරි ඔන්න ඔයාගේ මූණට ඔයාට ආලේප කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ කැමැත්ත අනුව තියෙන විදිහට තොර බේර ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට කරන්න තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන, සාමාන්‍යයෙන් මේක රෑට කරනවා නම් ගොඩාක් හොඳයි. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන මේක ඔයාගේ ඇඟිලි තුඩු වලින් ඔයාගේ මූණේ උඩු අතට සම්බාහනය කරන්න ඕනේ. හරිද? ඔන්න ඔච්චරමයි ඔයාට මේ සත්කාරය කරද්දි කරන්න තියෙන. වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන හොඳට මුළු මූණේම ආලේප කළා. මේක ඇඟිලි තුඩු වලින් ඔයාට පුළුවන් උඩු අතට පොඩි මසාජ් එකක් ඔයාගේ මූණට දෙන්න. ඔන්න ඔච්චරයි සත්කාරයෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් පහුවදා උදේට ඔයා පාවිච්චි කරන සැර නැති ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා මේ ටික සෝදලා අයින් කරන්න. ඔන්න ඔය සත්කාරය තමයි හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කිරිවලින් අපේ සම සම්පූර්ණයෙන්ම හොඳ සමට හොඳ ෆ්‍රෙෂ්නස් එකක් දෙනවා කියලා තමයි. කියන්නේ ඒත් එක්කම මේ කිරි අපේ සමට සම්පූර්ණයෙන්ම අවශෝෂණය වෙනතුරුම ඔයා මතක තියාගන්න මේක හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න. එහෙම මසාජ් කරොත් තමයි ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේක එසේ මෙසේ සත්කාරයක් නෙවෙයි. හරිද? මේක අතේ දේදී අපේ රාජකුමාරිකාවොත් හරිම ලේසියෙන් පහසුවෙන් කරපු සත්කාරයක්. ඉතින් ඒ නිසා ඔයාට හරිම ලේසි මේක කරන්න. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් විතරයි යොමුනා වෙන්නේ. ඉතින් ඔයාගේ මූණේ අඳුරු ලප ඉවත් කරන්න, ඒ වගේ ඔයාගේ නින්දෙදී ඔයාගේ සම සංසුන් කරන්නත් හොඳම හොඳ සත්කාරයක් තමයි මෙන්න මේ ෆ්‍රෙෂ් මිල්ක් ෆේස් සත්කාරය කියලා කියන්නේ. එහෙමනම් ඉතින් හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නේ නැහැ, මොකුත් මිශ්‍ර කරන්න දෙයක්වත් නැහැ. ඔයාට තියෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන මේක ඔයාගේ මූණට ඇප්ලයි කරලා හොඳට මූණට පොඩි මසාජ් එකක් දෙන එක විතරයි. විනාඩියක් විනාඩි දෙකක් මසාජ් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට මසාජ් කළා පහුවෙන්ද උදේට නැගිටලාට පුළුවන් මේක සැර නැති ෆේස් වොෂ් එකක් පාවිච්චි කරලා සෝදලා අයින් කරන්න. ඉතින් ඔන්න ඕක තමයි ඔයාට කරන්න පුළුවන් හරිම ලේසි පහසු සත්කාරය. ඉතින් දැන් මේ සත්කාරය මතක් කරපු එකේ ඔය අනිවාර්යයෙන්ම මේක කරන්නත් මතක තියාගන්න ඕනේ. දැන් ඔයාට හිතනවා නම් ෆ්‍රෙෂ් මිල්ක් වලට විටමින් ඊ ටිකක් දාන්න ඕනේ කියලා, ඒක ඔයාගේ කැමැත්ත අනුව තොර බෙරගෙන ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට විටමින් ඊ පාවිච්චි කරන්න පුළුවන් මේකට. එහෙමත් නැත්නම් ඔලිව් ඔයිල් ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඔයිල් වර්ග මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට එකතු කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යම මතක තියාගන්න. ඔයාට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයා ඒ දේ නොකර ඉන්න මතක තියාගන්න ඕනේ. මොකද ඔයිලි ස්කින් එකකට ඔය තවත් ඔයිල් දේවල් පාවිච්චි කරොත් වෙන්නේ ඔයිල් ගතිය වැඩි වෙන එක. ඊට පස්සේ පිම්පල්ස් එන්න බලනවා, ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යම මේ ෆ්‍රෙෂ් මිල්ක් එකට කිසිම දෙයක් මිශ්‍ර කරන්න නැතුව ෆ්‍රෙෂ් මිල්ක් නිකම්ම ෆ්‍රෙෂ් මිල්ක් විතරක් ඔයාගේ මූණට ඇප්ලයි කරන්න ඔයා මතක තියාගන්න ඕනේ. හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ සත්කාරය ඔයාට හරිම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන්කම ලැබෙන. ඉතින් ඒ නිසා දැන් මේ සතියන්තේ ඔයාට පුළුවන් මේක චුට්ටක් කරලා අත්හදා බලන්න. ඔයාට හරියටම ප්‍රතිඵල තියනවද කියලා බලන්න නම් ඉතින් මේක එක දවසක් කරලා විතරක් හරියන්නේ නැහැ. අඩුම ගාන සතියට දෙපාරක් විතර මේක මාසයක් යනකම් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි හරිම ප්‍රතිඵල අපිට ඕනම සත්කාරයකින් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන. ඉතින් ඒ නිසා මේ සත්කාරය කරලා ප්‍රතිඵල කොහොමද කියලා කියන්නත් මේ පැත්තට කියන්න අමතක කරන්න එපා. හරිද?
හරිහෙමරං ඉතින් ඒ දේත් එක් ලස්සනම ලස්සන සිින්දුවකට ඇන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ලස්සන වෙනගම ලස්සන සිින්දු අහන්න ඕන්නේ. එනිසා තමයි මොම ලස්සන සිින්දුවක් තෝරගත්ත ඊළඟට අහන්න. ඉතින් කතා කරන්න පුළුවන් වටමේ පැතට 0112 516 516 එහෙමත් නැත්නම් එවන්න පුළුවන් වට්ස්ඇප් පැත්තට මැසේජ් එකක් 0718 8893 8893 වෙලාවත් මතක් කරන්න උදේ 10:00 විනාඩි 31 දැන් වෙලාව 5.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10:00 විනාඩි 35යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාමික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස්.

0: සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 47යි.
2: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
1: අනුග්‍රහය.
7: එන්න පියල් 40ක දිනුම් අවස්ථා හක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: උදේ 10යි විනාඩි 49යි දැන් වෙලාව. මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ කටයුව එකතු කරගෙන තමයි මම ලෑස්ති වෙන්නේ. මුලින්ම යනවා අපිට කෝල් කරපු කට්ටිය මතක් කරන්න. බොරලස්ගමුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් වෙනද විදිහටම හරි මාත්‍රෙන් තිලක් මට කතා කරා. තිලක් කතා කළා කිව්වා පද්මිනී වගේ මත්තුල රසල් කරුණාවතේ චිත්‍රා ස්වර්ණා මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වා. අනිවාර්යම ලස්සන සින්දුවක් ලෑස්ති කළා තියෙනවා තිලක් අහගෙන ඉන්න ඕනි හරිද? එතක මහරකමට යනවා. මහරකමින් වත්සලා කතා කරා රන්දිම්තේ වගේම විදුෂ වණිගරත්න උපුල් ශාන්ත රන්ගී මේ කැටි ඔක්කොම එකතු කරගෙන මනීෂ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අද හරිම ලස්සන ප්ලේලිස්ට් එකක් ප්ලේ වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අද හරි විශේෂයිනේ. වෙනදටත් ලස්සන ප්ලේලිස්ට් තමයි තියෙන්නේ. අද හරිම විශේෂයි නේද? හරි ඒත් එක්කම වට්ස්ඇප් එක පැත්තටත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගාල හිඳුමින් සාශපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් යටත් ඉන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම උපුල් ජයවර්ධන ඉන්නවා. ඔන්න උපුල ඔයවත් මම හරිම ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම ඉජි අනුර පුසල්ලව BF ජනපදයෙන් අපිත් එක්ක එකතු වෙන ඕන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ලස්සන සින්දුවක් ක්ලාස් එකලා තියෙනවා අනුර. ඒ වගේම KDA සමරසිංහ සේරුවාවිල ඉඳන් මැසේජ් එකක් එවලා තියෙනවා. යාළුව හැමෝමයි පවුල හැමෝමයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාව යාතරණ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ සින්දුවත් එක්ක ඊළඟ පැයටත් මම යනවා. හැමනම් එතන ඊළඟ පැයේදී ආයෙමත් අපි හම්බ වෙමු. දෙකට මහගෙනින් උදේ 10 AM විනාඩි 50යි දැන් වෙලාවා.

அவையை துண சுப்ரீம் ரேடியோ மகிராண்டு மகிராட்ட

0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 1යි දැන් වෙලාව 5.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න ප්‍යාර

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකුණහයි විනාඩි හතයි දැන් වෙලාව. ඉතින් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. දෙවනි පැයේ මුලදිම මම හදන්නේ මේ ප්‍රශ්නකට උත්තර දෙන. දැන් මම අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කිව්වා කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ගිය සතියේදී ඒ ප්‍රශ්නට උත්තරය අරගෙන තමයි මම මේ සතිය ආවේ කියලා. ඔන්න දැන් ඒ ප්‍රශ්නට උත්තරය දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම දැන් අපි ගිය සතියේත් කොණ්ඩෙ ගැන කතා කරානේ හැඩකාර බදාදා දවසින්. එහෙම කතා කළා මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරාට පස්සේ මට මේ පැත්තට මැසේජ් එකක් එනවා. මනීෂාගේ පුලුවන් ඔයාට හාල් වතුර සත්කාරය ගැන චුට්ටක් කතා කරන්න, ඒ ගැන චුට්ටක් කියන්න පුළුවන්ද කියලා ඔන්න මැසේජ් එකක් එනවා මේ පැත්තට. ඉතින් ඒ නිසාම මට හිතුණා එයා මේ සතියේ අනිවාර්යයෙන්ම සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහනවා කියලා. ඉතින් ඒ නිසාම මට හිතුණා හාල් වතුර ගැන අද අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කියලා. දැන් මේක ගැන කියනකොට දැන් මේ දවස්වල අපි දකිනවනේ මේ හාල් වතුර ස්ප්‍රේ එක ගොඩාක් වෛරල් වෙලා තියෙනවා. ඒ වගේම මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා, අපි දැකලා තියෙනවනේ නේද? කොණ්ඩේ පරිස්සම් කරන්න, කොණ්ඩට ආදරය කරන ගොඩාක් අය මේ හාල් වතුර ගැන දැනටමත් දන්නවා. හැබැයි ඉතින් මේ හාල් වතුරෙන් කොණ්ඩට සත්කාර කරන එක අලුත් ට්‍රෙන්ඩ් එකක් නන් නෙවෙයි. මේක ගැන පොඩි ඉතිහාසයක් තියෙන. ඉතින් මට හිතුණා මේක ගැන චුට්ටක් කියලම මේ සත්කාරය ගැන කිව්වොත් හොඳයි කියලා. දැන් මේ ගැන කතා කරනකොට ජපානයේ හෙයි ආන් යුගයේදී, ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 794 1185 අතර කාලෙදී මේ විදිහට මේ හාල් සෝදපු වතුරෙන් තමන්ගේ කොණ්ඩේ අපේ කාන්තාවන් හෝදලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ජපානයේ ඒ විදිහට ඒ යුගයේ කරනකොට චීනෙදී චීනේ හුවාන් ලා ඕ, ඉතින් මෙන්න මේ ගමේදී මේ යාඕ ගම්මානේ කාන්තාව වුණොත් ශක්තිමත් දිග කොණ්ඩයක් රැකගන්න මෙන්න මේ සත්කාරය, කියන්නේ හාල් වතුර සත්කාරය කරා කියලා තමයි කියන්නේ. හුවාන් ලූ ඕ ගමේ යාඕ කියන පුංචි ගම්මානේ කාන්තාවන් පිරිස. ඉතින් මෙන්න මේ ගොල්ලෝ කරපු සත්කාරය තමයි දැන් මේ වෙද්දී ඔය ට්‍රෙන්ඩ් එකක් විදිහට අපිත් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අර ප්‍රශ්නෙත් එක්ක මට හිතුණා කොහොමද හාල් වතුර සත්කාරය හරියටම කරන්න කියලා කියලා දෙන්න ඕනේ කියලා. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ හාල් ටිකක් අරගෙන හොඳට මේක දෙතුන් වතාවක් හෝද ගන්න ඕනේ. මොකද අපි දන්නවනේ හාල් වලත් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔයා හොඳට හාල් ටික අරගෙන මුලින්ම මේක දෙතුන් වතාවක් හෝද ගන්න ඕනේ. දැන් අහන්න එපා මිනිස්ස මොන වගේ හාල්ද ගැලපෙන්නේ, ඕන හාල් එකක් සුදුසුයිද එහෙම ඉතින් අහන්න එපා. ඔයාට තියෙන ඕනම හාල් එකක් ඔයාට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අර හෝතල පිරිසිදු කරගත්ත හාල් ටික තියෙනවනේ, මෙන්න මේ හාල් ටික ඔයාට පුළුවන් මේකට වතුර ටිකක් එහෙම දාලා පැය දෙකක් තුනක් මේක පෙඟෙන්න දෙන්න තියන්න පුළුවන්. හැබැයි දැන් මෙතනදී ඔයාට කරන්න පුළුවන්, ඔයාට හිතනවා නම් මේක දවසක් විතර පෙඟෙන්න දෙන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මේක මේ හාල් ටික වතුරේ දවසක් වුණත් පෙඟෙන්න තියන්න, එහෙම නැත්නම් ඉතින් පැය දෙකක් තුනක් මේක පෙඟෙන්න තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. හරිද? අර විදිහට තිබ්බත් ගැටලුවක් නැහැ. පැය දෙකක් තුනක් තිබ්බත් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න ඒ විදිහට මේක පෙඟෙන්න දීලා ඊට පස්සේ හාල් ටිකෙන් මේ වතුර ටික පෙරලා අරගෙන ඔයාට පුළුවන් පොඩි ස්ප්‍රේ බොටල් එකක් ලෑස්ති කරලා මේ ස්ප්‍රේ බොටල් එකට මේ වතුර ටික දාලා නාන්න කලින් මේක මේ ස්ප්‍රේ එක ඔයාගේ ස්කැල්ප් එකට හොඳට ස්ප්‍රේ කළා පොඩි මසාජ් එකක් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඒ මසාජ් එකෙන් පස්සේ ඔයාට පුළුවන් හොඳ සැර අඩු ෂැම්පු එකක් පාවිච්චි කරලා මේක හොදලා අයින් කරන්න. ඔන්න ඔය විදිහට තමයි හාල් වතුර සත්කාරය කරන්නේ. දැන් මෙහෙම හදාගත්ත හාල් වතුරේක ඔයාට ෆ්‍රිජ් එකේ දවස් 5ක් විතර යනකම් තියාගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම හාල් වතුර සත්කාරය කරන්නේ. දැන් මේකෙනුත් එක දවසකින් දෙකකින් අපිට ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේ ජපානයේ චීන කාන්තාවන් පවා මේ එක දවසක් දෙකක් කළා මේක මේ නවත්තලා නැහැ. මේගොල්ලෝ දිගින් දිගටම කරපු සත්කාරක ප්‍රතිඵලයක් විදිහට තමයි එයාලගේ කොණ්ඩවල් හිතාගන්න බැරි තරම් දිග වෙලා තියෙන්නේ. හරිද? පුදුමාකාර දිගක් ඒ චීනයේ සහ ජපානයේ මේ සත්කාරය කරන කාන්තාවන්ගේ කොණ්ඩවල් වල තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට හරිය ලස්සන දිග කොණ්ඩයක් ලබා ගන්න කැමති කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම
මාසට අඩුම තරමේ දවස් හතරක්වත් කරන්න ඔයා මතක තියාගන්න ඕනේ. කියන්නේ සතියේ එක පාරක් විතර ඔයා මේක කරන්න මතක තියාගන්න ඕනේ. එහෙම කළොත් ඔයාට ඔයාගේ කොණ්ඩෙට ස්වභාවික දීප්තියක් හරිම ලේසියෙන් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ෆ්‍රිසි ගතිය අඩු හෙයා එකක් ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කිසිම මේ කලබලයක් නැති, ඒ කියන්නේ මේ කිසිම විදිහකට අවුල් වෙලා නැති හරි ලස්සන කොණ්ඩයක් ඔයාට ලබා ගන්න පුළුවන්. අවුල් වෙන්නේ නැති ඔය වගේ ලස්සන කොණ්ඩයක් ඔයාට ලබා ගන්න පුළුවන් මෙන්න මේ හාල් වතුර සත්කාරය ඔයා හරියටම සිද්ධ කරොත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අර මගෙන් අහපු ප්‍රශ්නට මම උත්තරේ දුන්නේ. ප්‍රශ්නට උත්තරේ කියලා කියන්නේ සත්කාරය විතරක් නෙවෙයි, මේක ඉතිහාස කතාවත් මම කිව්වා. හොඳයිනේ නේද? හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි හාල්වතුර සත්කාරය කරන්නේ. ඔයාටත් පුළුවන් මේ හාල්වතුර සත්කාරය කරලා ඔයාගේ ප්‍රතිඵල කොහොමද කියලා මාසයක් ගියාට පස්සේ මේ පැත්තට කතා කරලා කියන්න. හරි, එහෙමනම් ඉතින් ඒ සත්කාරය ගැන දෙවෙනි පැයේ මුලදිම මතක් කරපු එකේ මට හිතුණ දැන් කොණ්ඩේ ගැනනේ කතා කරේ, කොණ්ඩ කිරිල්ලියක් ගැන අහන්න ඕනේ කියලා. මොකද හිතන්නේ? හරි, එහෙමනම් ඉතින් දෙකිටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට කෝල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් 0718 89 83 89 3ට. ඒතක මතක් කරන්න කෙනෙක් ඉන්නවා, මම යනවා කැස්බෑවට. කැස්බෑවෙන් සමන්ත කතා කරා, පුතා ජනිත, එවැගේම දොළ දෙන පවණී වාසනායි එකතු කරගෙන මල්ලි සමන් වයි රණවිරුව හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සිද්ධාවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් මේ කටිය කොම එකතු කරගෙන කොණ්ඩ කිරිල්ලියක් ගැන අහන්න තමයි ලෑස්ති වෙන. දෙකිටම අහගෙන ඉන්න. 11:14 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 18 අයේ දැන් වෙලාව. ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිවුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ,
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ,
4: අංක 3ට
2: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
7: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත්ගොඩ චානික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
8: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
9: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
10: එම මෙහෙම
11: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
9: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
12: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
9: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
13: සින්දු කපේ with Nimesha The Welcome Show.
14: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තය ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
9: අවුරුදු
1: 17ක් ලේසි නෑ.
14: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
13: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් 11:29 දැන්වලාපා.
2: වාර්තාපිට වාර්තා තිබුණු කෝටි 8 NLB තනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 22 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යමු සත්‍චාරයක්
3: Travel with Supreme
1: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න
0: 89.1 89.3 Supreme Radio

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: කලහයි විනාඩි 34යි දැන් වෙලාව. කලින් මම කියලා දුන්නනේ කොණ්ඩේ වවා ගන්න. අපේ ජපාන කාන්තාවන් එතකොට චීන කාන්තාවන් කරන හාල් වතුර සත්කාරය ගැන ඒ කොණ්ඩේ වවා ගන්නනේ. මම දැන් කියන්න ලෑස්ති වෙන්නේ කොණ්ඩේ කපන විදිහ ගැන. මොකක්ද මනේෂ කොණ්ඩේ වවන්න කියලා දීලා දැන් කපන්න කියලා දෙන්නේ? දැන් මෙහෙමයි. දැන් ඔයා විශ්වාස කරනවද ඔයාගේ හෙයා ස්ටයිල් එකට, එහෙමත් නැත්නම් ඔයාගේ විශේෂම ඔයාගේ හෙයා කට් එකට ඔයාගේ පෙනුමට ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒක ඔයා විශ්වාස කරනවද? විශ්වාස කරත් නැතත් ඇත්තටම ඕනම හෙයා කට් එකකට, එහෙමත් නැත්නම් හෝන් ඕනම හෙයා ස්ටයිල් එකකට අපේ පෙනුමට ලොකුම ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔය අපේ ගෑනු ළමයිට තියෙන හරි ප්‍රශ්නයක් තමයි, අතට සල්ලි කීයක් හරි ලැබිච්ච ගමන් අපේ ගෑනු ළමයි මුලින්ම හිතන්නේ කොණ්ඩෙට මොකද්ද කරන්න හොඳ හෙයා කට් එක කියලා. ඇත්තනේ නේද? බොරු නෙවෙයිනේ. සාමාන්‍යයෙන් අපි වුණත් හිතනවා දැන් අතට කීයක් හරි හම්බ වෙච්ච ගමන්ම කොණ්ඩෙට නම් මොකක් හරි කරන්න ඕනේ. එක්කෝ හිතනවා කොණ්ඩේ දිග වැඩි දැන් වැවුණා, කොණ්ඩේ පොට්ටක් කොට කරන්න ඕනේ. ඔය විදිහට අපිට හිතෙනවනේ ෂෝල්ඩර්ස් ළඟට කොණ්ඩේ කට් කරන්න ඕනේ. ඔය වගේ එක එක දේවල් අපිට හිතෙනවනේ. ඉතින් ආවට ගියාට හෙයා කට් එකක් කරන්නේ නැතුව ඔයාගේ මූණට ගැළපෙන හෙයා කට් එකක් කරගන්න අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. දැන් නිකන් හිතන්නකෝ ඔයාට ලේ කට් එකක් කරන්න ඕනේ. එහෙමයි කියලා ඔයාට පුළුවන්කම නැහැ. ඔයාට පුළුවන් වෙයි සමහර විට හෙයා කට් එක කරන්න. හැබැයි ඉතින් ඒක ඔයාගේ මූණට ෂූට් වෙන්නේ නැති වෙයි. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ මූණේ හැඩයට අපිට ගැළපෙන විදිහට හෙයා කට් එකක් තෝරගෙන ඒ හෙයා කට් එක කරගන්න. තේරුණාද? හරි, දැන් මම කියන්න ලෑස්ති වෙන්නේ මේ දවස්වල හරි ජනප්‍රිය හෙයා කට් එකක් ගැන. අංක එකටම මම මේ හෙයා කට් එක ගැන කියලා ඊට පස්සේ අපි කොහොමද අපේ මූණට ගැළපෙන හෙයා කට් එකක් තෝරගන්නේ කියලාත් මම ඔයාට මතක් කරන්නම්. මුලින්ම

දන්නේ නැහැ මේ බොබ් කට් එකක් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. දැන් බොබ් කට් එකක් කියලා කියන්නේ මේක මේ ගොඩක්මත් නෙවෙයි, සාමාන්‍යයෙන් කොට කොණ්ඩෙකට කරන්න පුළුවන් හෙයා කට් එකක්. ඉතින් මේක ඇත්තටම මේන්ටේන් කරන්නත් හරිම ලේසි පහසුයි. එතකොට ඔයාට ෂෝට් හෙයා එකක් තියෙනවා නම් ඔන්න ඔයාට හරිම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් හෙයා කට් එකක් තමයි බොබ් කට් කියලා කියන්නේ. ඉතින් හරිම ස්මාර්ට් ක්ලීන් ලුක් එකක් ගන්න ඔයාට පුළුවන්කම ලැබෙන හෙයා කට් එකක් තමයි මේ බොබ් කට් කියලා කියන්නේ. ඒ වගේම ලේයර් කට් නම් අපි දන්නවද නේද? සමහරවෙන් අපි දන්න හෙයා කට් එකක් තමයි මේ ලේයර් කට් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේක මීඩියම් හෙයා එකකට වුණත්, ලොง හෙයා එකකට වුණත්, ඕනම හෙයා එකකට හරිම ලස්සනට ෂූට් වෙන හෙයා කට් එකක් තමයි මේ ලේයර් කට් කියලා කියන්නේ. කොණ්ඩෙට හොඳ වොලියුම් එකක් එනවා වගේ පේනවා. එතකොට කොණ්ඩෙ ගොඩක් ඝනකම් කියලා තේරෙනවා. මෙන්න මේ වගේ හෙයා කට් එකකට ගියොත් එහෙම අපිට පුළුවන්කම හම්බ වෙනවා අපේ කොණ්ඩේ හරිම පිරිපුන් කියලා පෙන්වන්න. හරිද? ඒත් එක්කම පික්සි කට්. මෙන්න මේක හරිම ෂෝට් හෙයා කට් එකක්. ඉතින් මේක ඔය ගොඩාක් ෂෝට් හෙයා එකක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් පික්සි කට් එකක් කරන්න. ලේසියෙන් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මොඩර්න් ලුක් එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාට ගැළපෙනම හෙයා කට් එකක් තමයි මේ පික්සි කට් කියලා කියන්නේ. ඒ වගේම ලොප් කට්. ඉතින් ලොප් කට් කියලා කියන්නේ මේ අපේ උරහිස ගාවට දිග කොණ්ඩයක් තියෙන කෙනෙක්ට කරන්න පුළුවන් කට් එකක්. ඉතින් මේක ස්ට්‍රේට් හෙයා එකක් තියෙන කෙනෙක් වුණත්, වේවි හෙයා එකක් තියෙන කෙනෙක් වුණත් මේ දෙපාර්ශවයටම හරියටම ෂූට් වෙන හෙයා කට් එකක් තමයි මේ ලොප් කට් කියලා කියන්නේ. ඉතින් ට්‍රෙන්ඩි වගේම හරිම සිම්පල් හෙයා කට් එකක් තමයි ලොප් කට් කියලා කියන්නේ. දැන් ඔයාට තියෙන්නේ මේ උරහිස ළඟට දිග කොණ්ඩයක් නම් ඔන්න ඔයා කල්පනාවෙන් ඉන්නවා නම් මටත් හෙයා කට් එකක් කරන්න ඕනේ, හැබැයි හරියන හෙයා කට් එකක් මට තාම හම්බ වුණේ නෑ කියලා සමහර විට මේ ලොප් කට් එක ඔයාගේ කොණ්ඩෙට හරියටම ෂූට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කර්ටන් බැන්ක්ස්. මේකත් හරිම ලස්සන හෙයා කට් එකක්. මේක විශේෂයෙන්ම මූණ දෙපස තියෙන කොණ්ඩෙට එන නිසා මේක ලොง හෙයා තියෙන අයටත් මැච් වෙනවා, ෂෝට් හෙයා තියෙන අයටත් මැච් වෙනවා. ඕනම හෙයා කට් එකකට මැච් වෙන ෂූට් වෙන හෙයා කට් එකක් තමයි මේ කර්ටන් බැන්ක්ස් කියලා කියන්නේ. ඉතින් මේ හෙයා කට් එක නිසා ඔයාගේ ෆේස් එක ස්ලිම් වෙලා පේන්න පටන් ගන්නවා මේ කර්ටන් බැන්ක්ස් කියන හෙයා කට් එකෙන්. දැන් ඔන්න ඔය වගේ තමයි හෙයා කට් අපිට දකින්න පුළුවන්කම හම්බ වෙන්නේ, අපිට දැනගන්න පුළුවන්කම හම්බ වෙන්නේ. දැන් මම කියන්නම් මෙන්න මේ වගේ හෙයා කට් වලින් අපේ මූණ හැඩයට ගැළපෙන හෙයා කට් එක අපි තෝරගන්නේ කොහොමද කියන දේ. දැන් අංක එකටම ඔයාට තියෙන්නේ රවුම් මුහුණක් නම්, හරිද, ඔයාට තියෙන්නේ රවුම් මුහුණක් නම් ඔයාට ලොง ලේයර්ස් ඒ වගේම සයිඩ් බැන්ක්ස් වගේ හෙයා කට් හරියටම ඔයාගේ හෙයා එකට ෂූට් වෙනවා. ඒ වගේම තමයි ඔයාට දිගැටි මුහුණක් තියෙනවා නම් ඕනම හෙයා ස්ටයිල් එකක් හෙයා කට් එකක් ඔයාගේ මූණට ෂූට් වෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔයාට ඕනම හෙයා කට් එකක් ඔයාගේ මූණට කරන්න පුළුවන්. මූණට නෙවෙයි, ඔයාගේ කොණ්ඩෙට කරන්න පුළුවන්. එතකොට ඉතින් ලස්සනට පේන්නේ මූණනේ නේද? හරි. ඒ වගේම ඔයාට කොටු හැටි මූණක් තියෙන කෙනෙක් නම් ඔයාට යන්න පුළුවන් සොෆ්ට් ලේයර්ස් වලට, ඊට පස්සේ වේව්ස් වගේ කට්ස් වලට යන්න පුළුවන්. හරිම ලස්සනට ඔයාට ඔයාව පේන්න පටන් ගන්නවා මේ කොටු මූණක් තියෙන කෙනෙක් මෙන්න මේ වගේ හෙයා කට්ස් වලට ගියොත්. ඒ වගේම තමයි හાર્ට් ෂේප් එකේ ෆේස් එකක් තියෙන කෙනෙක් නම්, මූණක් තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් චින් ලෙන්ත් බොබ් කට් එකකට යන්න. ඉතින් නිකට ළඟට දිග බොබ් කට් එකකට ඔයාට යන්න පුළුවන්. හරිම ලස්සනට ඔයාට ඒ දේවල් ෂූට් වෙයි. ඉතින් මේ දේවල් මම කියනවටත් වැඩිය දැන් අපි සාමාන්‍යයෙන් සැලොන් එකකට ගිහිල්ලානේ හෙයා කට් එකක් කරන්නේ. එතකොට ඉතින් ඒ බියුටිෂියන්ගෙන් හරි ඒ ඩ්‍රෙසර්ගෙන් හරි අපිට පුළුවන් මගේ මූණට ගැළපෙන්නේ මොන වගේ හෙයා කට් එකක්ද, එතකොට මගේ මූණේ හැඩය හරි ලස්සනට පේන්නේ මොන වගේ හෙයා කට් එකක් මගේ මූණට කෙරොද්ද කියන එක අහලා ඒ ගැළපෙන විදිහට ඔයාට හෙයා කට් එක තෝරගන්න, හෙයා කට් එක කරන්න චාන්ස් එක තියෙනවා. ඉතින් ඒ නිසා ආවට ගියාට අතට සල්ලි කයක් හරි හම්බ වෙච්ච ගමන් දඩින් බිඩින් ගහලා සැලොන් එකට දුවගෙන ගිහිල්ලා
අපි කැමති හයාකට් එක කරගෙන ඇවිල්ලා පස්සේ පසුතැවෙනවට වැඩිය හොඳයි අපිට ගැළපෙන හයාකට් එක හරි හෙමින් තෝරගෙන ඒ හයාකට් එක කරගත්තොත් අපිට පුළුවන් මාසයක් දෙකක් යනකම් ඒ සතුට එක විදිහටම තියාගෙන ඉන්න. එහෙම නේද? හරි, එහෙමනම් ඉතින් ඔන්න ඔය

එට තමයි හයාකට් ටික වගේම අපේ මූණ හැඩයට හයාකට් ස්තෝර ගැන විදිහ ගැන මම ඔයාට කියලා දුන්නේ. හැඩකාර බදාදා දවස කියලා කියන්නේ මේකට මේ වගේ ගොඩාක් දේවල් ඔයාට ගැළපෙන ඔයාට හොඳම දේවල් කියලා දෙන සහ ඔයාව දැනුවත් කරන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් හැඩකාර බදාදා දවස කියලා කියන්නේ. එහෙමනම් ඉතින් සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න 11:42 දැන් වෙලාව 5.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11:46 ආයේ දැන් වෙලාව.
2: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112-864-012
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.
5: මගේ හඬ, මගේ රටේ

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: හය වෙනටි පනස් දෙකයි දැන් වෙලාව. ඒ කියන්නේ අකමැත්තෙන් ගුණත් යන්න තමයි වෙලා වෙල්ලා තියෙන. යන්න වෙලාව අවට පස්සේ අකමැතිය කියලා ඉන්න බැහැනේ, යන්නම වෙනවා. එහෙමනම් ඉතින් ගිහිල්ල එන්නම්. මම අදගයාට හෙට එන්නේ හරි විශේෂ දවසක් කරන්න. හෙට රසපිරි බ්‍රහස්පතින්දා දවස. රසට කෑම කන්න කැමති අපේ හැමෝටම, ඊට පස්සේ අලුත් අලුත් කෑම ට්‍රයි කරන්න කැමති හැමෝටම කියාපුම දවස තමයි රසපිරි බ්‍රහස්පතින්දා කියලා කියන්නේ. ඉතින් හෙට රසපිරි බ්‍රහස්පතින්දා දවස අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න කියන දේත් මතක් කරනවා. ඊට කලින් මතක් කරන්න ඕනේ, හන්සන මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. හා, ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා. හරි, මාදරෙන් මම එකතු කරගන්නවා. ඒත් එක්කම මඩපාතේ ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා පවුල හැමෝමයි. ඒ වගේම මඩපාත සිංහ සමාජ හැමෝමයි ආදරෙන් එකතු කරගන්න කියලා. ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන හිනා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිලෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. හද ගියාට මතකයින හෙට උදේ 10 වෙද්දී ආයමත් මම එනවා. දිගටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න. 11:53 නයි තැන්වලාව මම නිශා.

0: අයිබවන් අලුත් පැයක් සුබදාව ලක්න් වෙලා මතක් කරන්න අන්දවල් දොළ හය දැන්වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනට තහනය ලොතුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 Supreme Radio. Supreme Radio.

0: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිබුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: පැඩි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යතේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: 89.1 89.3
4: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අන්දවල් 12 විනාඩි 15යි දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: විත් ආශි.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
9: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
10: The welcome show.
9: Anugrahaya.
11: Wartha apita wartha kabana koti yate NLB danade tahane nuthurayen rupiyal koti 13.97 ikma u dawanta supiritya galaba dimin rathi sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
12: Mentol hisa ratiya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
13: 89.1 89.3
14: සුප්‍රීම් රේඩියෝ.
13: මගේ හඬ, මගේ රටේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න දවල් 12 විනාඩි 29 ආයේ දැන් වෙලාව.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලු, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එව මෙහෙව.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකනමෝ.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3 89.3

0: එක 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: හෝඩි හෙලෙයි හෝඩි හෙලෙයි හෙලෙයා

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணையின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமுதன்ன பிந்து ஐகை கை தேக்கை ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රියෝමක තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තිය යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
2: අවුරුදු
1: 17ක් ලේසි නෑ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: සුබදහවල කළුත් පැයක් වෙලාව මතක් කරන්න නන්දවල් එකයි විනාඩිය එකයි දැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිබුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: පෙරලිකාර සඳුදා
2: සතියේ
3: දවස් පහේම උදේ 10ට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
7: the welcome show
6: anugrahaya
9: meltol hisarathaya una sem pratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahalaya meltol parasitamol visheshayaki
0: 89.1 89.3 supreme radio

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙනවතවල් එකයි විනාඩි 30යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
6: අවුරුදු
3: 17ක් ලේසි නෑ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දවල් එකයි විනාඩි 45 දැන්
2: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 077 600 18 22
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
0: The Welcome Show
1: අනුග්‍රහය
9: ඉන්න

0: ඉංජිනේරුවේ ක්‍රදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක. 89.1 89.3 Supreme Radio.

0: ගඩාෆ්ටිනූන් ද වෙලාව දවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Sindhu Cafe.
1: දවල් දෙකයි විනාඩි පහයි දැන් වෙලාව. හයි බෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ජුනි මාසේ 24 වෙනි බදාදා දවස තමයි අද දවස. ඉතින් සුපුරුදු විදිහට ඔන්න ඔයාට හවස 4 වෙනකන් අහගෙන ඉන්න පුළුවන් වෙන විදිහට රසකතා ගොඩකුයි ලස්සනම ලස්සන සින්දු ගොඩකේ අරගෙන තමයි මම ඇවිල්ලා ඉන්නේ. දැන් මේ පැත්තේ මගේ වගකීම හරියට මිෂ්ට කරලා තියෙන්නේ. කිව්වොත් කිව්ව දෙකට එනවා, කිව්වොත් දෙකටම එනවා. දැන් ඔය පැත්තේ ඔයා ඔයාගේ රෙස්පොන්සිබිලිටි එකත් කරන්න ඕනේ. හරිද? ආ, මොකද කරන්න තියෙන්නේ? ගන්න ෆෝන් එක 0112 512 510 510 කෝල් එකක් දෙන්න තමයි තියෙන්නේ. නිකන් ලයිට් ෂේ වගේ නෑ, නිකන් කතා කරන මාත් එක්ක ඔයිට බුල මැසේජ් එකක් දාන්න. 0118 89 89 89 WhatsApp මැසේජ් එකක් එවන්න. හරිද? එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. එතකම මේ වෙලාවේ මම TikTok live එකක් ඔන්න උදේ 5:00 ඇවිල්ලා ඉන්නේ. කමක් නැහැ, ප්‍රෝග්‍රෑම් එක දවල් පටන් ගත්තට කමක් නැහැ, උදේ කියලා හිතන් ඉමු අපි. මොකද උදේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට පොඩි අර ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවානේ. දවල්ටත් අපි මේ උදේ තියෙන ෆ්‍රෙෂ් ගතිය ඒ විදිහටම ආරූඪ කරගෙන ප්‍රෝග්‍රෑම් එක කරගමු. එතකොට නිකන් අහරි අමුතු ෆ්‍රෙෂ් ගතියක් තියෙනවා මට නිකන්. අර ෆ්‍රෙෂ් එකේ වැඩේ පටන් ගන්න ඕනනේ. ඒකයි මම උදේ 5:00 කියලා කිව්ව ගණන් ගන්නපයි. ඒක එහෙම තමයි ඉතින්. හරි. ඉතින් ඔන්න live එක පැත්තට ඔයාලට එන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අපේ cafe එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකම් මා වහගෙන ඉන්න. දවල් 2:07. උපන් දිවේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිවුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවෙනම දවල් දෙකයි විනාඩි 16යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180ට
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
1: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ට
6: The Welcome Show.
1: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB දනඩ තහනිය දොතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: 89.1 89.3 Supreme Radio.

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: ආටිස්ට් ගොසිප්.
0: විසි දෙකයි දැම් වෙලාව අපි යනවා කොහෙටද? ඉන්දියාවට තමයි අපි යන්. දැම් ශාහිද් කපූර් අපි හැමෝම දන්නවා. ඉතින් මේ දවස්වල ශාහිද් කපූර්ගේ අලුත්ම චිත්‍රපටියේ තමයි කොක්ටේල් 2. ඉතින් මේ චිත්‍රපටිය මේ දවස්වල ඉතාම සාර්ථක අන්දමින් තිරගත වෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ ශාහිද් මතක් කරනවා එයාගේ අතීත කතාවක් මෙන්න මේ විදිහට. හරි, දැන් ඔන්න මේ ශාහිද් කියනවා එයා අර විවාහ චිත්‍රපටියේ විවාහ අල්හයන්, හරි ඒකට ඉවර ප්‍රොනවුන්ස් ගන්න අමාරුයි, විවාහ චිත්‍රපටියේ ෂූටින් කරනකොට, දැන් ෂූටින් පටන් අරගෙන දවස් 8ක් 9ක් වගේ යනකොට, මේ ඒ දවස්වල ශාහිද්ගේ ෆිල්ම්ස් 3ක් විතර එක දිගට ෆ්ලොප් වෙලා තියෙනවා. එතකොට මේවල ප්‍රධාන නළුව විදිහට ඉඳලා තියෙන්නේ අක්ෂේ කුමාර්, අජේ දේවගන් සහ සංජය දත්. ඉතින් කොහොම හරි දැන් මේ වගේ, දැන් එතකොට ඒගොල්ලන්ගේ පීක්ම අවදියනේ. දැන් මෙච්චර මේ ජනප්‍රිය, මෙච්චර මේ දක්ෂ, මෙච්චර මේ හොඳ නළුව තුන්දෙනෙක්ගේ ෆිල්ම්ස් 3ක් මේ විදිහට ෆ්ලොප් වෙනකොට, දැන් මේ මීඩියා වලින් ඔන්න ශාහිද්ගේ පැත්තට තමයි ඇඟිලි දෙක කරන්න අරගෙන තියෙන්නේ. ශාහිද්ට කියලා තියෙනවා මේ ශාහිද් අර නෙපොටිසම් වලින් ආපු අවාසනාවන්ත නළුවෙක් විදිහට එක එක දේවල් ශාහිද්ට කියලා තියෙනවා. එතකොට මේ එක එක දේවල් කියනකොට ශාහිද් ලොකු පීඩනයකින් තමයි ඉඳලා තියෙන්නේ, ලොකු මානසික පීඩනයකින් තමයි ඉඳලා තියෙන්නේ. දවසක් කොහොමද ශාහිද් මේ සුරාජ්ට කියලා තියෙනවා මේ හම්බ වෙලා එයා කියලා තියෙන විවාහයකින් යාව අයින් කරන්න, ඒකට වෙන නළුවෙක්ව දාගන්න කියලා මේ කියලා තියෙනවා ශාහිද්. මොකද එයාට එච්චරට මේ ප්‍රෙෂර් එක දරා ගන්න බැරි වෙච්ච නිසා. ඊට පස්සේ එතකොට සුරාජ් හොඳ කතාවක් කියලා දෙනවා ශාහිද්ට. මේ ශාහිද්ට කියලා තියෙනවා කැමරාව ඉස්සරහට ගිහින් රඟපාන්න ඔයා දන්නවනම් ඔයා එක කරන්න. හරි, ඉතුරු ටික මට බාර දෙන්න. ඔන්න ඔය වගේ කියමනක් තමයි ශාහිද්ට කියලා තියෙන සුරාජ්. කොහොම හරි දැන් කොච්චර වුණා, කොච්චර ශාහිද් ප්‍රෙෂර් වුණාද කියනවා නම්, කොහොම හරි මේ අර විවාහ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක කටයුතු වලට වක්ක ශාහිද් ගිහිල්ලා නැහැ. එච්චරට මේක ගොඩාක් දරුණු විදිහට ශාහිද්ට මේක බලපාලා තියෙනවා. හැබැයි ඉතින් කොහොම හරි මේ සුරාජ් කිව්ව දේ තමයි අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් ශාහිද් කපූර් කියලා කියන්නේ ඉතිහාසයේ සාක්ෂි දරනවා නේද, කොච්චර දක්ෂ නෙපොටිසම් වලින් ආවත් එයා කොච්චර දක්ෂ රංගන ශිල්පියෙක්ද කියන එක හැමෝම දන්නවා නේද. මොකද අපි දන්නවා ශාහිද්ගේ ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් තමයි කාබිල් සිං ෆිල්ම් එකේ. ඉතින් අපි දැක්ක ශාහිද්ගේ ඇක්ටින් කොහොමද කියලා නේද. ඉතින් ඔන්න ඔහොම තමයි කතාව, අර කතාවක් තියෙනවානේ අනේ පල ඇති රුකට තමයි ගල් ගහන්නේ කියලා. එතකොට අපි මොකද කරන්න ඕනේ, ඒ ගල් වද්දගෙන ආයි ආයි රිදෙනවා කියනවද? නෑ නෑ, අපි කරන්න ඕනේ ඒ අපිට ගහන ගල් එකතු කරලා ලස්සන මාලිගාවක් හදන එක. ඔන්න ඒ විදිහ වැඩක් තමයි ෂයිට් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඩිප්‍රෙෂර් වෙනවා, අපි මානසික වෙනවා, අපිටත් හැඟීම් දැනීම් කියන එක තියෙනවා. එතකොට කවුරු හරි මොන හරි අපිට වැරද්දක් නොකර ඇඟිලි දික් කරනකොට අපිටත් හිත රිදෙනවා නේද? හැබැයි එහෙම රිදුණා කියලා ඉස්සරහට තිබ්බාටිය ආය පිටිපස්සට ගන්න එක නෙමෙයි කරන්න ඕනේ නේද? දිකටම ඉස්සරහට යන්න. හරි, අපි යනවා සින්දුවක් අහන්න. දවල් 2:05 දැන්.

சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா. சிந்து கஃபே.

0: 89.1 Supreme Radio.
1: වෙලම තවල් දෙකයි විනාඩි 31යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
4: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
6: බොරු කියනවා ඉතින් ඒ මට උගලට බොරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahana.
7: Let's go.
8: Every weekday at 4 p.m. Dimpotto with Ashi Ali.
9: The Welcome Show.
10: Ahena Ahana Kathadara. Rasa Katha Ahena Paya 3.
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තය ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
11: අවුරුදු
1: 17ක් ලේසි නෑ.
12: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
14: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
9: Supreme Radio.
0: Okay.

0: Altworld.
1: ඔන්න පොඩි ඉඟියක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මට තමයි මේක ඉස්සලාම ආරංචි වුණේ. ඉතින් ඒක නිසා දැන් මට රහස් රකින්න බෑ කියන ඔයා කොහොමද දන්නවා නේද? රහස් එහෙම මම හරි ආසයි හැමෝටම කියන්න. ඒ වෙන මොකුතින්ද නෙමෙයි අපි හරි විවෘතයි. එහෙම අර අපි එම රහස් හංගගෙන එහෙම අර එහෙම ඉන කට්ටිය නෙවෙයි අපි විවෘතයි. අපි හරි විනිවිදයි. විනිවිද භාවයක් තීර නිසායි තමයි එහෙම රහස් අපි හංගගින් නැත්තේ. එහෙම නෝටි වැඩි රහස් හංගන් ඉන්නවා කියලා කියන්නේ. මම ඉතින් good girl. ඒක නිසාම රහස් හංගන් ඉන්නේ නැහැ. මංගව රහස් නැහැ. මංගල් ට්‍රාන්ස්පරන්ට් කෙනෙක්. හරි, දැන් මොකක්ද නෝ රහස? දැන් ඔන්න ඉස්සරහට ජූලි මාසේ රිලීස් වෙනවා ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එක. දැන් මේකේ ස්පයිඩර්මෑන් විදිහට ඉන්නේ අපි දන්න අපේ ටොම් හොලන් තමයි ඉන්නේ. දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල මේ ෆිල්ම් එකේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකේ මේන් විලන් කවුද කියන එක ගොඩක් අය තියෙන ප්‍රශ්නයක්. සමහරක් අය මේ වෙනකොට එක එක ගෙස් කරනවා මෙයා වෙන්නේ නැති, ආරයා වෙන්නේ නැති. මොකද ට්‍රේල් එකේ ආරයා හිටපු නිසා සමහරකට මෙයාත් වෙන්නේ නැති කියලා එක එක කට්ටිය ගෙස් කරනවා. ඒ හැම එකක්ම වැරදි. මම දන්නවා කවුද මේන් විලන් කියලා. හැබැයි මම ටොම් එක කියන්න එපා කියලා කිව්වා. ඒක නිසා මම පොඩි ඉංග්‍රීසි දින නවා දෙන්න. හොඳයි, මේන් විලන් කවුද කියලා කියන්නේ හොඳ නෑනේ යන්නේ. මේ එහෙම මේ කියන්න මම තව ටිකකින් නෙමෙයි තව ටික දවසකින් කියන්න. මම කොහොමද රහස් හංගන්නේ? මම තව ටික දවසකින් කියන දැම්ම කියන්න. එතකොට ආකයක් නැති වෙනවා. දැන් කොහොම හරි මේ ටොම් හෝලන් මේ ළඟකදී ගිහිලා තිනවා ඉන්ටර්විව් එකකට. එතනි තමයි ටොම් මේ කතාව කියලා තියෙන්නේ. දැන් මේ කොහොම හරි ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ චිත්‍රපටියේ ප්‍රධාන දෘෂ්ටිය එහෙම නැත්නම් මේන් විලන් ගැන තමයි ප්‍රශ්න කරලා තියෙන්නේ. එතකොට ටොම් කියලා තියෙන මෙන්න මේ වගේ උත්තරයක්. ඉතින් එයා කියලා තියෙනවා මේ තාම එහෙම දෘෂ්ටියා කවුද කියලා එහෙම තාමත් මේ කියන්නේ නැහැ. ඒක ඉතාමත් රහසිගත විදිහට තමයි අපි තියාගෙන යන්නේ. ඉතින් දැන් මෙච්චර කාලයක් ස්පයිඩර්මෑන් චිත්‍රපටිය තුළ අපිට දකින්න ලැබිච්ච දෘෂ්ටියන්ට වඩා මේ චරිතය ගොඩක් වෙනස් වෙයි කියලා තමයි ඉතින් කියන්නේ. අද්විතීය චරිතයක් කියලා තමයි ඉතින් අර ටොම් අර එකපාර මෙහෙම නහය අල්ලන්නේ නැතුව අර වටේ ගිහින නහය අල්ලන්නේ අන්න එහෙම වැඩක් තමයි කරලා දෙන්නේ නෑ. ඉතින් එහෙම නේද? එකපාර කිව්වට පස්සේ ඉතින් කිසි අගයක් නැති වෙනවනේ, කට්ටිය දැනගන්න ඕනේ. කොහොම හරි මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක ඒ වගේම එක එක දැන් ලීක් වෙනවනේ, චුටි චුටි වීඩියෝ ක්ලිප්ස්. ඉතින් මේ වලින් ගොඩක් දැන් ෆෑන්ස්ලා ගෙස් කරනවා මේගොල්ලන් අතර විවිධ කතාබහ ඇති වෙලා තියෙනවා, අනුමාන කරලා තියෙනවා ඒගොල්ලෝ මේ හවල් කෙනා වෙන්නේ නැති, හවල් කෙනා වෙන්නේ නැති කියලා. හැබැයි එහෙම දෙයක් නෙමෙයි. ගොඩක් දුරට ප්‍රධාන දෘෂ්ටියා මෙහෙමත් නැත්තම් මේකේ මේන් විලන් එයාත් එක්කම දැන් අපි ට්‍රේලර්ස් වල දකින්න දෘෂ්ටියෝ ඉන්නවනේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් වෙන කෙනෙක් ඉන්නවා කියලා තමයි අදහස් කරන්නේ. ඒ වගේම මේ තව දෙයක් තමයි ගොඩක් දුරට මේ අර සමහර විචාරකයන් තමයි මේක අනුමානය කරලා තියෙන්නේ. ගොඩක් දුරට මේකේ මේන් විලන් කවුරුත්ම නෙවෙයි, කියන්නේ වෙන කවුරුත් පුද්ගලයෙක් නෙමෙයි. සමහරක් විට පීටර් පාකර්ගේම අභ්‍යන්තර පරිවර්තනයක් හරි එහෙම වෙනස්ම ආකාරයක තර්ජනයක් වෙන්න පුළුවන් කියලා තමයි කියන. හරියට නිකන් අර වෙනම් මතකයි නේද? ආන් ඒ වගේ දෙයක් වෙයි කියලා තමයි ගොඩක් අය ගෙස් කරන්නේ. කොහොම හරි ඉතින් තවමත් මේකේ අදාළ ආයතනෙනුත් තවමත් මේක රහසක් විදිහට තමයි ගොඩ තියාගෙන තියෙන්නේ. තව චුටි දවසක් තියෙන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්න. එතකොටම බලාගන්න පුළුවන් ඉතින් අපිට කවුද ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකේ මේන් විලන් කියලා. මගෙන් කට්ටිය අහගන්න හිටියු, මං කියන්නේ නැහැ එහෙම. තව ටික දවසක් ගිහලා මම කියන්න. ටොම් කියන්න එපා කියලා කිව්වනේ ඒකයි. හරි, අපිම සින්දුවක් අහන්න. දවල් 2:43 දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වෙලම තවල් දෙකයි වෙනඩි හතරේ සයයි
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: Number 20 Number 10 Number 5
4: අහසට පොළවෙන් නගින්නේම එක
3: Number 1
5: දෙම්බෙන්ද සිත් බෙන්ද නිත් කල්ම
6: Saturday weekend එක happening කරගන්න
7: එදා බෙදාතොර ජනප්‍රිය සින්දු
8: Oh god
7: එක දිගට එක පැලට සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
6: Supreme Radio Radio Super Hits 20 with Hasita
9: ලේ වැලි තලාවෙන් වැසේ ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
10: සුවඳ දැනි දැනි දැනෙනවා
11: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
11: Travel with Supreme.
7: Satya Davas Pahem.
12: The Welcome Show Ahana.
13: 89.1. 89.3.

දවල් දෙකයි විනාඩි 52යි දැන් වෙලාව. ඔයාට වැදගත් දෙයක් මතක් කරලා යන්න තමයි ආවේ. කංකම් බෝරු, සින්සින්නෝරු, මං කියන දේ අහනවද? ඕ, එහෙනම් මේ ටික කරන්න. ගන්න ෆෝන් එක අතට 01112510510 කෝඩ් එකක් දෙන්න. එහෙම නැත්නම් 01718893893ට WhatsApp message එකක් එවන්නවට පුළුවන්. එහෙම නැත්නම් එන්න අපේ TikTok live එකට. එන්න මෙන්න අපේ TikTok live එකට. පොඩ්ඩක් තාලි පොඩ්ඩක් එහෙම වුණා කමක් නෑ. මම හොඳ උත්සාහයක් ගත්ත කියලා මම හිතනවා. හරි, ලයිව් එකට ඇවිල්ලා තොන්න වාඩි පුළා පොඩි චැට් එකක් දාන්න ඉතින් නේද? හා, ලන්ච් ටයිම් එකේ රසබර කතා අහගෙන පොඩි චැට් එකක් දාගෙන ඉන්න තියෙනවා නක් වෙන මොකුත් ඕනේ නෑ නේද? රයිට්, ඒ වගේම ෆෝන් එක අරගෙන යන්න Facebook එකට. Facebook එකට ගිහිල්ලා බලන්න Supreme Radio අපි ඔයා අපේ page එකව ලයික් කරලා තියෙනවද කියලා. ලයික් කර නැත්නම් හොඳ නම් මේ වගේ ලයික් එකක් දාන්න. දාලා බලන්න page එකේ මොනවද තියෙන්නේ කියලා. ඔයා වැඩුගෙන් වැඩ ගොඩාක් අපි ඉස්සරහට ලෑස්ති කරලා තියෙන්නේ. දැන් ඔන්න ඔයා වරුණොත් ගොඩක් දේවල් අපි upload කරලා තියෙන ඒ දේවල් බලන්න. ඔයා විතරක් තනියම බලන්න එපා. ඔයාගේ යාළුවොත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. Facebook එකකින් නවතින්න එපා. ඔයා හොමම යන්න YouTube එකට. YouTube එකේ search කරන Supreme Radio කියලා. එතකොට ඔයාට අපේ YouTube channel එක දකින්න ලැබෙයි. අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම TikTok එකෙත් අපිව follow කරලා තියාගන්න. Instagram එකෙත් අපිව follow කරලා තියාගන්න. හරි, ඔන්න එහෙනම් මන්ත්‍රය වගේ ඔය ටිකම ජප කරලා දැන් යනවා අපි සින්දුවක් අහන්න. මේ දැන් ඉස්සරහට දැන් කියන්නේ මේ කතාවෙන් පස්සේ මම සින්දුවක් දෙනවානේ ඔයගලන්ට. මේ සින්දුව හරි විශේෂ සින්දුවක්. මොකද දන්නවද, අපේ ලොකුවම ආසම සින්දුව මේක තමයි. මම නිකන් මතක් වුණා මේ සිදු දකින රණේ අපේ ලොකුවම හිටියා නම් කියලා. හරි ආසයි මේ සිදුවට. දවල් 2:54යි දැන් වෙලාව. අහගෙන ඉන්න හවස 4 වෙනකන් මම මෙතනයි.

0: ගුඩිවිනිං දැවිලාව හාවසතුනයි විනාඩි දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම්මව

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සල්ලාල පදනල වාලා රගන්ඩ සිව්මැලියේ. කුල සල්ලාල පදනල වාලා රගන්ඩ සිව්මැලියේ.
1: සිංදු කැෆේ
2: හවස තුනයි විනාඩි 8යි දැන් වෙලාව. සිංදු කැෆේ අන්තිම පැය තමයි මේ විදිහට පටන් ගන්න. අන්තිමයි පටන් ගත ගමන්ම ඔයා දන්නා මම මොකටද මේ සරසෙන්නේ කියලා. රයිට්, ඒකට තමයි සරසෙන්නේ. ඉක්මනට යනවා අපේ TikTok live එක පැත්තට අපේ යාළුවෝ කට්ටිය මතක් කරන්න. ඉතින් අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ ගංගා. ඉතින් ඔන්නේ ගංගව තමයි ඔම ඉස්සලාම එකතු කරගන්නේ. ඒ වගේම සාශ්‍රීන්ව හිනදෙමින් අපේ චමෝද්දේ ඉන්නවා. ඔන්න චමෝද්දේ ඔයවත් ඉලක සිඳුර ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. එතකම ඕස්ට්‍රේලියාවේ රෝත් ඉන්නවා, සේව් මින් ඉන්නවා, කොහෙන්ද මාක විටින් ඉන්නවා. එතකම ආයු ඉන්නවා, දුෂාන් ශාන් ඉන්නවා, නවංජනා ඉන්නවා, අංජුනි ඉන්නවා, පේචිකා ඉන්නවා, අමය ඉන්නවා, නිවාශා රත්නායක ඉන්නවා. එතකම හසුන් ඉන්නවා, ප්‍රේමිකා ප්‍රියදර්ශනි ඉන්නවා. එත් එක්කම ඩිනා ඉන්නවා කඩවලින්. අපේ කඩියවත් ඔන්න ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. එතකම ශ්‍රීචේල්ස් වලින් මෙවන් ඉන්නවා, හර්ෂ ඉන්නවා, තිමිර ඉන්නවා, අරුණ ඉන්නවා, කාංචනා මදු ඉන්නවා, හනා ඉන්නවා, උදාර ඉන්නවා, සමිත් ඉෂාර ඉන්නවා, මාතලින් ඉමාෂවත් ඔන්න ඊළඟ සිඳුර ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඉමාෂා ගාල්ලේ තමයි ඉන්නවා කියලා කිව්වේ නේද? හරි. එදකම අපේ රිෆාත් ඉන්නවා ගාල්ලෙන්. ඔන්න රිෆාත්වත් එකතු කරගන්න ඕන ඊළඟ සිඳුවට. ඒ වගේම රසික කුමාරය ඉන්නවා, කවි ඉන්නවා, චාමර ඉන්නවා, තිසංක ඉන්නවා. ඒ වගේම අපේ කඩිය කුවෙට් වලින් තමයි ඉන්නවා කියලා කියන්නේ. ඕකේ අපේ සසේවන් ජපන් වලින් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. අහිංසවත් එකතු කරගන්නවා, අපේ අංජුරීවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. හරි, මේ විදිහට තමයි අලෝ සෙට් එකේ ඉන්නේ අපේ අහිංසණන් ඉන්නේ මතුගමින්. ඔන්න මතුගමින් ඔයාව ගොඩක් ආදරෙන් මම මතක් කරනවා අහිංස. අපේ ඩීකේ මාස්ටර් ඉන්නවා. ඉතින් බතර මුල්ලේ සෙට් එකත් ඔන්න මතක් කරන්න කියලා තියනවා මට අනිවාර්යයෙන්ම මම මතක් කරා. ඔන්න හරි කිව්ව විදිහටම සිරීවත් එකතු කරගන්නවා මිනුවංගෝ ඩීන්. හරි, මේ විදිහට තමයි අලෝටික් ඉන්නේ. ඉවර නෑ, තව ඉන්නවා. අපේ ගෙවින් අභිලාෂ් ඉන්නවා. ගෙවින් ඔන්න ඔයාවත් ඊටක සින්දුවට මම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. හරි, මේ විදිහට තමයි අපේ යාළුවෝ ටික ඉන්නේ. තසීව කියලා දාලා තියෙනවා, කවුද දන්නේ. තසී ඔන්න කවුරු හරි කමන්නේ, අපේ මාස්ටර් තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඔන්න එයාවත් එකතු කරගන්නවා. වෙරොනිකා ඔන්න ඔයාවත් මතක් කරා මම. හරි, එහෙනම් මේ යාළුවෝ කට්ටියව එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස හතර වෙනකන් මාව අහගෙන ඉන්න.
1: සින්දු කැෆේ,
3: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
1: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විස්සලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විස්සලන්තයේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
6: අවුරුදු 17.
5: 17ක් ලේසි නෑ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබව ප්‍රතික්ෂේප කරපු අයට දැනෙන්න දෙන්න ඔබ නැතිබුණ එක අපරාධයක් බව. මහන්සි වෙන්න, ජීවිතේ ජය ගන්න. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: හවස 3යි වෙනාඩි 30යි දැන්.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
5: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: Alt World.
1: ඉතින් තවත් රෙකෝඩ් එකක් ගැන තමයි කියලා ලෑස්ති වෙන්නේ. හොලිවුඩ් වලින් තමයි මේ රෙකෝඩ් එක අපිට ආරංචි වෙන්නේ. ඒ තමයි 2022 අවුරුද්දේ නිකුත් වෙච්ච Jurassic World Dominion මේ චිත්‍රපටියේ සිනමා ඉතිහාසයේ නිර්මාණය වෙච්ච මිල අධිකම චිත්‍රපටිය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩිම නිෂ්පාදන වියදමක් කියපු ෆිල්ම් එක තමයි Jurassic. බලතින Jurassic World. Jurassic World Dominion මේ ෆිල්ම් එක තමයි ඔන්න නම් වෙලා නම් කරලා තියෙන්නේ. ඉතින් ඒකට අනුව චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න විතරක් ඇමරිකල් ඩොලර් මිලියන 668ක මුදලක් වැය වෙලා තියෙනවා. අම්මේ එසේ මෙසේ ගාණක් නෙමෙයි නේ ඉතින් ෆිල්ම් එකක් නේද? ඒක තමයි කියන්නේ. ඒ වගේම මේක ඉතින් ඇත්තටම මම අර කලින්ක වගේ දැවැන්ත මුදලක්. ඉතින් මීට කලින් මේ ස්ථානයේ තිබ්බේ ඩිස්නි හරහා නිෂ්පාදනය කරපු ස්ටාර් වෝස් ද ෆෝස් Awaken ෆිල්ම් එක තමයි තිබ්බේ. ඉතින් ඒකේ නිෂ්පාදන වියදම තිබ්බේ ඇමරිකන් ඩොලර් මිලියන 638ක්. අරකේ මේ දැන් Jurassic World Dominion ෆිල්ම් එකේ නිෂ්පාදන වියදම ඇමරිකන් ඩොලර් මිලියන 658.8. ඉතින් Jurassic World Dominion චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් බිලියන 104කට ආසන්න ආදායමකුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඇත්තරෝ මේ හොඳයි නේද? මේ ආදායමක් ලබාගෙන තියෙනවා. Star Wars Force Awaken චිත්‍රපටිය ඇමරිකන් ඩොලර් බිලියන 2කට අධික ආදායමක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ අතින් බලනකොට Jurassic World Dominion ෆිල්ම් එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. නිෂ්පාදන වියදමත් වැඩිපුර ගියාට සාපේක්ෂව ඒගොල්ලන්ට හොඳ ආදායමකුත් ලැබිලා තියෙනවා නේද? ඔන්න ඕක තමයි රෙකෝඩ්. බලමු මේ රෙකෝඩ් එක ඊළඟට බීට් කරන්නේ කවුද කියලා. සමහරක් විට ස්පයිඩර්මෑන් වේද දන්නෙත් නෑ. මම නිකන් කිව්වේ ගෙස් කරා විතරයි. කියන්න බෑ කියලා තමයි කිව්වේ නේද? අපි හිතන දේවල් නෙමෙයිනේ සිද්ධ වෙන්නේ. හරි, එහෙනම් ඉතින් මතක් කරන ඔයාට මේ පැත්තට කෝල් එකක් දෙන්න, මට මැසේජ් එකක් දාන්න. අපි දැන් යන්නේ සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ කැස්බෑවේ මට සමන්ත කතා කරා. කතා කරලා කිව්වා එයාගේ වයිෆ් වයි පවුලේ හැම කෙනෙක්වමයි. ඒ වගේම අපේ වීරෝදර රණවිරුවනුත් ඔන්න එකතු කරගන්න කියලා තමයි මට කිව්වේ. එහෙනම් ඉතින් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස 9:38 දැන්.

0: යාපනින් එවිලින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
0: back to back සින්දු අහන්න
5: let's go
1: every weekday at 4 p.m. in porto with ashiya lee.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata the welcome show
7: anugrahaya
8: wartha pita wartha kabana koti yate nlb danade tahane lutrayye rupiyal koti 1398 ikma u dewanta supiritya galaba dimin rathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
9: meltol hisarathaya una semprati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: 89.1 89.3
9: Supreme Radio.

0: Sindhu Café.
1: මගේ අන්න දැන්නමං හරිටම රයිම් කලායක වෙලාව හරි ආශයවෙරයින ටෙම්පටවුන් අරගෙන වඩ පුළුවන් හවස හතර ඉඳරාරෑ හතවනකං ආශිත්තක ටෙම්පටවුන් අහන්න. ඉතින් ඔන්න මම අදගේට හෙට දවල් දෙක වෙනකොට සින්දු කැෆේ අරගෙන ඔයාගේ ළඟට එනවා කියලා ඔයා දන්නවා. එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ගින් එන්න මන් නිමේෂා.

0: සුබ සන්දෑවක්. අද කවත් ජුනි මාසේ 24 දැන් වෙලාව නම් හවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ මේක

හතරයි එකයි වෙලාව මඟවා. අද හිතුන වැදගත් දෙයක් කියන්න ඕනි කියලා. ඔය මොළ ගෙඩිය ගැන කතා කරන්න ඕනි කියලා මට හිතන මොලේ නැති වැඩමනේ අපි කරන්නේ. ඊට කලින් දෙයක් කියන්නද? චුට්ටක් අහන්න. ඔයා දෙයක් හිතනකොට හොඳට කල්පනාවෙන් හිතන්න. මොකද ඔයා හිතන දේවල් තමයි ඔයා කතා කරන වචන බවට පත් වෙන්නේ. දෙයක් කියනකොට හොඳට හිතලා කියන්න. මොකද ඔයා කියන දේවල් තමයි ඔයා කරන්නේ. ඔයා කරන දේවල් හොඳට හිතලා කරන්න. මොකද ඔයා කරන දේවල් වලින් තමයි ඔයාගේ හැසිරීම පිටට පේන්නේ. ඒ වගේම තමයි ඔයාගේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒ දේවල් තමයි ඔයාගේ පුරුදු බවට පත් වෙන්නේ. ඔයාගේ පුරුදු ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් ඔයා මොන වගේ චරිතයක්ද කියලා පිටට පේනවා. ඔයාගේ චරිතය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ ඉරණම තීරණය වෙන්නේ. හොඳයි මේ කතාව. කියපු කතාව මතක තියාගන්න. මේ දේවල් හරි වැදගත් ජීවිතයට කියලා මට හිතුණා. මම මේක දැක්කේ Facebook එකේ. මට හිතුණා ආට කිව්වොත් හොඳයි කියලා. ඒක ඇත්තටම මටත් හොඳයි, වාටත් හොඳයි. මොකද අපේ චරිතය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපේ ඉරණම තීරණය කරන්නේ, චරිතය. හැබැයි ඔයා කාටවත් ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියන එක නෙමෙයි එකෙන් අදහස් කරේ. රයිට්. කොහොම වුණත් ඔන්නක මතක තියාගෙන අද දවසේ කතා කරන්නේ මොකක්ද කියන එක ගැන පොඩි ක්ලූ එකක් දෙන්නයි හදන්නේ. නින්දදී අපේ මොළේ ඇත්තට මොනවා කරනවා ඇද්ද? අපි නිදාගත්තාම මොළෙත් නිදා ගන්නවද? නැත්නම් එයා වෙන මොනවා හරි කර කර ඉන්නවද? එතකොට රෑට වැඩ කරන අයගේ මොළේට මොනවා වෙනවා ඇද්ද? නිදාගත්තාම මොළේ මොනවද කරන්නේ? එතකොට රෑට හැරිලා ඉන්න අල්ලා වැඩ කරන කට්ටියගේ මොළේට මොනවා වෙනවා ඇද්ද? අද කතාව එක ගැන අහගෙන ඉන්න හවස 6 වෙනකන් ඒ කතාව කියනවා මම ඔයාලට. හරිද? එහෙනම් ඉතින් 0718893893 අපේ WhatsApp නම්බර් එක සුපුරුදු විදිහට තියෙනවා. කිසි වෙනසක් වෙලා නැහැ. ඔයාලට පුළුවන් මැසේජ් කරන්න මේකට. එහෙනම් නම් ඔයාලට පුළුවන් කෝල් කරන්න 0112510510 හොට්ලයින් එකට කෝල් කරන්න. හරිද? එහෙමත් නැත්නම් රේඩියෝ සජීවී කරන අත්දැකීම ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා අපේ ලයිව් එකට එන්න කියලාත් මතක් කරනවා. මේ වෙලාවේ ලයිව් එකට කට්ටිය එකතු වෙන කමං ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි මේ වෙලාවේ ලයිව් එකේ මාව බලාගෙන ඉන්නවට. අද දවසේ පළවෙනි කෙනා විදිහට ආවේ ලයිව් එකට රුවන් ලක්මාල්. හැබැයි ආ මේ වෙලාවේ නැහැ. දෙවෙනි ටාවි ශාරක බොහොම ස්තුතියි. කට්ටිය එකතු කරගන්නම් වෙනසකටත් එක්ක. වෙනසක් හැමතිස්සෙම හවසට වෙනසෙන් බලාපොරොත්තු වෙන නිසා මෙන්න මේ වෙනසත් එක්ක අද පටන් ගන්නවා ප්‍රෝග්‍රෑම් එක. හින්දි සිද්දුවකින් හවස 4:00 වෙනකන්. සුබ සන්ධ්‍යාවක් මං ආශි.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක Number 20. Number 10. Number 5. Number 1.
4: Saturday. Weekend එක happening කරගන්න.
5: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
6: Oh God.
5: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ජීවිතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

තව දවසක් හම්බවෙමුද? මන් දන්නෑ මොකටද කියලා. කොහොමන දැන් වෙලාව 4:01 නෑ 4:01 මේ 4:21 වෙලාව. හරිද? දැන් මම අද කතාව පටන් ගත්තේ නිින්දේදී අපේ මොළය මොනවා කරනවද? අපි නිදාගත්තාම මොළය ඇහැරිලා මොනවා හරි වැඩ කරනවද දන්නේ නෑ නේද? පොර ටෝටි ගෙවනවද? ඇත්ත කතාව හැම රැයකම අපි නිින්දට යනවනේ. හැමරෑකම නිින්දට යනවාද? පාන්දර 1 2 3 වෙනකම් ෆෝන් එක ඔබ ඉන්න ප්‍රශ්නයක් නෑ. ගියට හරි පැයක් හරි ඉඳා ගන්නවානේ. හරිද? කියන්නේ හැම රාත්‍රියකම අපි නිින්දට යන්නේ අපේ ඇඟට විවේකයක් ලබා දෙන්නනේ. ඒ වුණාට අපි නිදාගෙන ඉන්නකොට මොලේ විවේක ගන්නවද කියලා ඔයාලට වෙලාවකට හිතිලා නැද්ද? මට එහෙම හිතිලා දින නෑ. ඔයාලට එහෙම හිතෙන්න වැඩක් නෑ. ඔය ගුම් කතා හිතලා නේ. නෑ මං හිතුවා. හරිද? ඒක සම්පූර්ණම වැරදි. අපි හිතුවොත් එහෙම අපේ මොලෙත් එක්ක අපි නිදා ගන්නකොට අපි මොලෙත් නිදා ගන්නවා කියලා ඇත්තටම මේක වැරදි. හරිද? ඇත්තටම එයා මොකද දන්නවද කරන්නේ? මේ නිින්ද කියලා කියන්නේ මොලයට ඉතාම කාර්යබහුල වෙලාවක්. අපි නිදා ගන්න වෙලාව තමයි මොලේ වැඩිපුරම වැඩ කරන්නේ. හරිද? අපි නිදාගෙන ඉන්න අතරතුර මොලය කරන්නේ දවස පුරාම සිද්ධ වෙච්ච දේවල් ගාන්ට පිළිවෙලකට සකස් කරනවා. අපි කොච්චර ගොංකම් කරාද, මෝඩකම් කරාද, කී දෙනෙකුට කේලම් කිව්වද, එහෙම එතකොට තම කී දෙනෙකුට අංචියක් ඇද්දද, එතකොට බොස්ට කේලම් කීයක් කියලා ඔවා ඔක්කොම ඇනලයිස් කරනවා රාත්‍රි කාලේදී. හරිද? මේක මතක ගබඩා කරනවා. හරි? එතනේ අනිත් එක තමයි මොලයෙන් කරනවා. අපි නිදාගත්තට පස්සේ අපේ මොලේ එකතුලා තියෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. අනවශ්‍ය දේවල් තියෙන ඒවා ඉවත් කරනවා. ඊළඟ දවස වෙනුවෙන් අපිව සූදානම් කරන එක තමයි මොලේ රාත්‍රී කාලයේ පුරාවටම කරන්නේ. හරිද? නිින්දෙදි මොලේ නවතින්නේ නැහැ. හොඳේ විද්‍යාඥයෝ කියනවා මොලේ තරංග එහෙම නැත්නම් බ්‍රේන් වේව්ස් කියන එක මේ අධ්‍යයනය කළා තමයි ඒගොල්ලෝ මේක හොයාගෙන තියෙන්නේ. නිින්දෙදිත් මොලේ අඛණ්ඩව ක්‍රියා කරනවා කියලා. ඇත්තටම නිින්දෙදි සමහර අවස්ථාවලදී මොලේ අර ක්‍රියාකාරීත්වය අවදිව අපි කියන්නේ ක්‍රියාකාරීත්වය අවදිව ඉන්න වෙලාවට සමාන වෙලා කියන්නේ අපි අවදි වෙලා ඉන්න වෙලාවටම සමානම එයා වැඩ කරනවා. හැබැයි ඊටත් වැඩිය සමහරලාට වැඩ කරනවා. හරිද? ඒ නිසා නිින්ද කියලා කියන්නේ මොළය නිවා දැමීම නෙමෙයි. හොඳේ ස්විච් ඔෆ් කරන එක නෙමෙයි. මොළය වෙනස් ආකාරයකින් වැඩ කරන එක තමයි අපි නිදා ගන්නවා කියලා කියන්නේ. මොළයට නිදා ගන්න එක අවශ්‍යයි. මොකද මල කරදරයක් නේ අපෙන් තියෙන දවස් 30ම දවල් 30ම අයියෝ ඉවරයක් නැහැනේ. මොනවා මොනවා හරි හිතන එක තප්පරයක් දෙයක් නොහිතා ඉන්න පුළුවන්ද කියන්නකෝ. ඔයාට බෑනේ හැම වෙලාවෙම මොනවා හරි දෙයක් හිතනවානේ. අඩුම තරමේ හිතන්නේ නැතුව ඉන්නවනම් කාට හරි මොනවා හරි දෙයක් කරන්න ප්ලෑනක් හරි අපි ගහනවා. ඉතින් ඒ නිසා මොළය හරි කැමති අපි නිදා ගන්නවා. පොඩ්ඩක් මොළයට රෙස්ට් එකක් දෙන්න දෙයිනේ කියලා රෑටවත් නිදා ගන්න ඔය ෆෝන් එක පැත්තකින් තියලා මම නම් කියන්නේ. හරිද? ඔයා දවස පුරාම දකින්න අහන ඉගෙන ගන්න දේවල් ඔක්කොම ටික මුලින්ම කෙටි කාලීන මතකයක තැම්පත් කරගන්නවා මොලේ. ඊට පස්සේ නිින්දෙදි මොලේ කරනවා අපි හරි වදකාරය නිදාගත්තා රයිට්. දැන් තමයි කරන්න ඕනේ වැදගත් තොරතුරු තෝරගන්නවා. අනවශ්‍ය තොරතුරු ඉවත් කරනවා. වැදගත් මතකයන් දිගු කාලීන මතකයන් බවට පත් කරලා ගබඩා කරගන්නවා මොලේ. ආ තියෙන්නේ. මට මෙහෙම කරා දෙන්නම්. අර කියන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට ඕක වැඩි. පිරිමි පාර්ශවයන් නම් පැය 24න් සියලු දේ ටක් ගාලා අමතක කරලා ගැර ගෑනු අයට අවුරුදු 154කට කලින් වෙච්ච දේවල් ඉඳලා මතකයි. හරිද? ඒ නිසා හොඳ නිින්දක් ලබන පුද්ගලයින්ට ඉගෙනීම සහ මතකය ලබා ගැනීම පහසුයි කියලා විද්‍යාඥයෝ කියනවා. හරිද? ඉතින් අපි හරියට නිදාගත්තේ නැති හින්දා තමයි අපි ඉගෙන ගත්තේ නැත්තේ සහ අපිට මොලේ නැත්තේ. Agreed නේ. තව තියෙනවා ගොඩක් දේවල් කරන්න. මොලේ පිරිසිදු කරන රාත්‍රියෙන් තමයි මොළේ පිරිසිදු කරන්න තෝරගන්න. හරිද? ඒ කියන්නේ අපේ රාත්‍රි මෙහෙයුම තමයි මොළේට තියෙන රාත්‍රි මෙහෙයුම තමයි අපේ මොළේ පිරිසිදු කරන එක. අපේ ශරීරය වගේම මොළේ ඇතුළත් දවස පුරාම අපද්‍රව්‍ය එකතු වෙනවානේ. එතකොට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා නිින්දෙදි මේ ග්ලැෆිමැටික් සිස්ටම් එක හරියට කිව්වද මම හරියටම මේක මේ අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේ ග්ලැෆිමැටික් සිස්ටම් එකෙන් තමයි අපේ අපද්‍රව්‍ය මොලේ එකතු වෙන අපද්‍රව්‍ය ඉවත් කරන්නේ. හරිද? මේක හරියට රාත්‍රියේ අර නගරයක් පිරිසුදු කරන කණ්ඩායමක් වගේ. අර අපේ මියුනිසිපල් කවුන්සිල් වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියෝ රාත්‍රියේදී නගරය පිරිසුදු කරනවා වගේ තමයි උදේට අපිට ලස්සන දවසක් හදලා දෙන්නේ. ඒගොල්ලන් සෑහෙන මහන්සි වෙලා රාත්‍රී කාලෙදී වැඩ කරනවා. සමහර විට අපි ඒක දකින්න නැති වෙන්න පුළුවන්. අපේ මොලයත් අන්න ඒ වගේ. රාත්‍රී කාලෙදී අපේ මොලේ හරි මහන්සි වෙලා අපේ මේ ඇතුළේ තියෙන මොලේ ඇතුළේ එකතු වෙලා තියෙන මේ අපද්‍රව්‍ය පුදුම මහන්සියක් කියලා එයා ඉවත් කරනවා. හරිද? ওই වගේ වැඩ ගොඩාක් රාත්‍රී කාලෙදී අපි මොලේ කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම නිදා ගැනීම ඉතාම වැදගත් කියන්නේ අන්න ඒකයි කියන එක මතක තියාගන්න. කැමති නම් මතක තියාගන්න, නැත්නම් අමතක කරලා දාන්න, ඒකත් ප්‍රශ්නයක්. තව කතා තියෙනවා කියන්නේ එක දිගට කියන්න බෑ. මයික් පාට් ඔක්කොම හොයාගෙන ආයෙත් එක පාට් දිග ඇරියාම අගේකුත් නෑනේ. රයිට්. අහගෙන ඉන්න. හවස 6 වෙනකම් මේක කියනවා. දැන් වෙලාව හවස 4:25.

0: 24 විනාඩි 22යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7යි 600යි 10 22
5: The welcome show
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
0: දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා
6: යුද්ධට කිය වලහෙක් අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා දෙනවා දින්නේ
0: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක් ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

කෞද්දැවි කිවර ඇමසෝ ප්‍රෑඩනේ සුසිල් ප්‍රණෑන්ු මහත හරි පොඩ්ඩක් සද්ද වැඩි කල්ලා දෙන නිෂ්පාදකතුම හරි හොන්නා ඔන්න කතාව අපේ මොලේ ගැනයි කතාව. අපි නිදාගත්තාම මොලේ රෑට නිදාගන්නවද නෑ කියලා වා දැන් දන්නවා. එයා මොනවද කරන්නේ? එයා අපේ මොලේ තියෙන අපද්‍රව්‍ය පිරිපහදු කරන්නේ රාත්‍රී කාලේදී කියලා මං කිව්වා. ඊට අමතරව හැඟීම් සමතුලිත කරන එකත් කරනවා. ඔයා දන්නවද? ඔයාට කවදා හරි ආතතියෙන් පිරුණු දවසකට නේද පස්සේ අමුතු හීන දැකලා තියෙනවද? يعني ඔයාට හරිය ස්ට්‍රෙස් වෙලා ඉඳපු දවසකට පස්සේ අමුතු හීන දැකලා තියෙනවද? පරේෂණ අනුව නින්දේදී අපේ මොලය බය සතුට එතකොට කනස්සල්ල දුක ඔය වගේ හැඟීම් සියල්ල අර සකස ගන්න උපකාරී වෙනවලු. ඒ කියන්නේ නැවත අර ෆික්ස් කරගන්න අපේ අර මොලේ ෆික්ස් කරන්න ඒකොල්ලෝ එයා මාර සපෝට් එකක් දෙනවලු. ඒ නිසා හොඳ නින්දක් මානසික සෞඛ්‍යයට ඉතාම වැදගත්. අර සාමාන්‍යයෙන් ඔය ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න අයට ස්ට්‍රෙස් එකට බෙහෙත් ගන්න අයට ඩොක්ටර්ස්ලා නිදාගන්න බෙහෙත් දෙන්නේ ඒකනේ. හරිද? සිහින නිර්මාණය කරන අද්භූත ලෝකය සිහින බොහෝ වෙලාවට ඇති වෙන්නේ REM නින්දෙදි. මන් දන්නේ REM කියන්නේ මොකක්ද කියලා. ඒක මට පාදලා දෙන්න නිශ්වාදකතු. කොහොමනත් මේ වෙලාවේදී මොලේ ඉතාම ක්‍රියාකාරී වෙනවා. මතකයන් සහ හැඟීම් එකට මිශ්‍ර වෙනවා. එතකොට අමුතු දර්ශන නිර්මාණය වෙනවා. ඒ නිසාම සිහින සමහර වෙලාවට සැබෑ ජීවිතයට වඩා අමුතු සහ පුදුමාකාර වෙන්න පුළුවන්. හරිද? නිින්ද අඩු වුණොත් මොකද වෙන්නේ? අන්න එතන තමයි තියෙන ප්‍රශ්නේ. ඇත්තට අපි හැමෝටම නිින්ද අඩුයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට පැය 8කවත් නිින්දක් අවශ්‍යයි කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවානේ. ඉතින් ඇත්තටම අපි පැය 8ක් නිදා ගන්නවද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද අපේ ෆෝන් එකත් එක්ක සාමාන්‍යයෙන් ඔය කවුරු කොහොම කිව්වත් ඇඳට ගිහලා අපි ෆෝන් එක තියාගෙන ෆෝන් එකත් එක්ක අඳුම තරමේ පැයක්වත් ගත කරනවානේ. ඊට පස්සේ ඉතුරු පැය අපිට නිින්ද යන්නේ නැහැ. අපි ඒක දන්න කාරණාවක් නැවත නැවත අපි ඔය කතා කරන්න ඕනේ. හැබැයි ප්‍රමාණවත් නිින්දක් නොලැබුණහම අපිට මතක ශක්තිය අඩු වෙනවා. ආ හරිනේ මට නැත්තේ ඒකනේ. මට නම් නැහැ. හරිද? සමහර වෙලාවට අවධානයත් අඩු වෙනවා. ආ ඒකත් හරි මට නැහැ. හරියට හරි. පස්සේ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වෙනවා. ආ ඕනේ ඒකත් හරි. ඔව් ඒකත් හරි. වඩතෙන්නේ හරිද? ඊට පස්සේ මානසික ආතතිය වැඩි වෙනවා. ඒකනේ ඒකනේ මේ මට මානසික ආතතිය. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්න පුළුවන් ප්‍රමාණවත් නිින්දක් නැති වුණාම නිින්ද ගියේ නැති වුණාම මේ කියන කාරණා ඇත්ත. අහගෙන ඉන්න ඔයාට හිතනවා ඇද්ද නේද මම නිදා ගන්න අඩුයි මේ ප්‍රශ්න මට තියෙනවා කියලා. රයිට්. ඒකට කරන්න තියෙන එකම දේ හොඳට මතක තියාගන්න. අපි නිදාගෙන ඉන්නකොට අපේ මොලේ විවේක ගන්නෙ නෑ. ඒ වෙනුවට එයා කරන්නේ මතකයන් ගබඩා කරනවා, අපද්‍රව්‍ය ඉවත් කරනවා සහ හැඟීම් සකසනවා, අපේ සිහින නිර්මාණය කරනවා. ඊළඟ දවස වෙනුවෙන් ශරීරය සහ මනස සූදානම් කරන එක තමයි ප්‍රධානම කාරණාව මොලය කරන්නේ රාත්‍රී කාලේදී. ඒ නිසා නිින්ද කියලා කියන්නේ කාලේ නාස්ති කිරීමක් නෙමෙයි, මොලය සහ ශරීරය නඩත්තු කරන්න ස්වභාව ධර්මයෙන් විශ්වදම ක්‍රියාවලියක් මවලා තිනවා. ඒක තමයි නිින්ද කියන්නේ. ඇති තරම් නිදා ගන්න පුතේ. අම්මල බයින් එන්න පාපිට මේ නිදා ගන්නවා කියලා අපිට නිදා ගන්න ඕනේ. ඒක ස්වභාව ධර්මයෙන් අපිට විශ්මිත ක්‍රියාවලියක් විදිහට අපේ මොළය සහ ශරීරය නඩත්තු කරන්න දීලා තියෙන ක්‍රියාවක්. දෙයියනේ ඒක විඳින්න, හොඳට නිදි ගන්න. එන්න පාපිට බනින්න. අපි කැමති නෑ බැනුම් අහන්න. අද ඉඳලා නිදා ගන්න හොඳට. රයිට් වෙලාව 7:00 විනාඩි 44යි.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
6: The Welcome Show.
2: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාව.

89.3 Supreme Radio. Supreme Radio.

0: හතර හතට
1: හවස පහ විනාඩි 8යි මං ගියා කියලා හිතුවා නේද මේ ෂොප් එකක් දාලා ඉවරලා කොහේරි වටයක් ඇවිදින්න ගියා කියලා හිතුවද නෑ මම මෙතන හිටියේ අද අපි කතා කරන්නේ අපිත් එක්ක රැට අපි නිදාගත්තාම මොලේ රැට නිදා ගන්නවද කියලා එයා නිදා ගන්න එයා කරන වැඩ කිට ගැන මං ඔයාලට කිව්වා එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් රාජකාරී වැඩමුර මොලේට කරන බලපෑම කොහොමද රාත්‍රී රාජකාරී වැඩමුර කරන කට්ටියට මොලේට බලපෑම් කරන්නේ කොහොමද කෙනෙක් ගැනත් අපි කතා කරන්න එපා ගොඩාක් මිනිස්සු නිදා ඉන්න වෙලාවෙදී ඔයා වැඩ කරන කෙනෙක් නම් ඔයාලට ඒ ප්‍රශ්නේ එන්න පුළුවන් හරිද ලෝකේ නිදා සිටින විටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වැඩ කරමින් සිටිනවා කියනක ඔබ දන්නවානේ වෛද්‍යවරුන් හෙදියන් පොලිස් නිලධාරීන් කර්මදශාලා සේවකීන් ගුවන් සේවා කාර්ය මණ්ඩල උදාහරණ විතරයි මම මේ කිව්වේ හරිද බොහෝ දෙනා ගොඩක් බොහෝ දෙනා රෑ වැඩමුරවල් වල නයිට් ෂිෆ්ට් වල වැඩ කරනවා ඉතින් නේද හැබැයි මෑත විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් පෙන්වා දෙනවා රාත්‍රී වැඩමුර දිගු කාලීනව මොළයට යම් කිසි බලපෑමක් ඇති කළ හැකි බව දැන් අප්සෙට් ගියානේ අයියෝ ඔක තමයි රැට වැඩ කරන ජොබ් හොයා ගන්න බෑ කියලා කිව්වේ කියලා. ඔයා දන්නවද අපේ මොළයට අත්තරලෝසුවක් තියෙනවා කියලා. මං හිතනවා මේක අහලත් ඇති අහලත් නැතුවත් ඇති. රයිට්. මිනිස් ශරීරය තුල හරිද? ක්‍රිකේඩියන් කියලා මේ ස්වභාවික කාර්යපද්ධතියක් ක්‍රියා කරනවා. හරි? අපේ ජෛව ඔරලෝසුව එකට අපි කියන්නේ අපේ ජෛව ඔරලෝසුව කියලා. දවල්ට නැගිටලා ඉන්න එක රැට නිදාගන්න එක ඔන්නකොට ශාරීරික සූදානම් කරන්නේ මේ ක්‍රිකේඩියම් කියන ස්වභාවික කාලපද්ධතිය හරහා. අවුරුදු මිලියන ගාණක් පුරා මිනිස්සු මේ රටාවට අනුව පරිණාමය වුණානේ රාත්‍රියට නිදාගන්න සහ දවල්ට ඇහැරිලා ඉන්න. ඉතින් මේ රාත්‍රියේ වැඩ කරන අය දවල්ට නිදාගන්නකොට හරිද? රාත්‍රී වැඩ කරලා දවල්ට නිදා ගන්නකොට වාගේ ශරීරයේ ස්වභාවික ජෛව ඔරලෝසුව අවුල් වෙන්න පටන් ගන්නවා. ඒක ගොඩාක් හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඔය එයාලයින් ඉන්ඩස්ට්‍රීස් වල වැඩ කරන කට්ටිය. එයාලයින් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියට මේගොල්ලන් අර අපි හිතමුකෝ උදාහරණයකට කැබින් ක්‍රූ මෙම්බර් කෙනෙක් කියලා. එයා මේ රටේ සමහර විට උදේ 10ට ගියාට වෙන රටකට යනකොට සමහර විට රාත්‍රී කාලේ වෙලා තියෙන පොර. එතකොට එයාගේ ශරීරයට මේ දැන් මම නිදා ගන්න ඕන ටයිම් එකද මම ඇහැරිලා ඉන්න ඕන ටයිම් එකද කියන එක පොඩ්ඩක් අවුල් යනවා. අර ට්‍රැක් පයින්නවා අපි ඔරලෝසුවේ ට්‍රැක් එක. හරිද? ඉතින් මේ ජෛව ඔරලෝසුව අවුල් වෙන්න පටන් ගන්නවා. එතකොට නිින්දේ ගුණාත්මකභාවය අඩු වෙනවා. අනිත් එක අවධානය අඩු වෙනවා. මතක ශක්තියට බලපෑම් ඇති වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. මොළයේ ස්කෑන් පරීක්ෂණ වලින් තමයි මේවා හෙළි කරගෙන තියෙන්නේ. හරිද? මේ විද්‍යාඥයෝ දහස් ගාණක් මොළයේ ස්කෑන් කරලා විශ්ලේෂණය කරලා තිනවා. දහසක් දෙනෙක්ගේ ගොඩාක් දෙනෙක්ගේ මොළයේ ස්කෑන් කරලා විශ්ලේෂණය කරලා තිනවා. එතකොට ඒගොල්ලන්ට අහුවෙලා තිනවා දිගු කාලීන රාත්‍රියේ වැඩමුළවල නිරත වෙච්ච පුද්ගලයන්ගේ මොළයේ සමහර ප්‍රදේශවල සුළු වශයෙන් විව්‍යාත්මක වෙනස්කම් දැක ගන්න පුළුවන් කියලා. ඒ කොහොම වුණත් රාත්‍රී වැඩ කරන එක මොළය විනාශ කරනවා කියලා මේකෙන් අදහස් කරන්නේ නැහැ. මේ තවමත් මේ අධ්‍යයනය විමින් පවතිනවා මේ ශාස්ත්‍රය සම්බන්ධයෙන්. ඕකේ. අනිත් එක මේ මතකයේ සහ ඉගෙන ගැනීම කියන දෙයට නිින්ද කියලා කියන්නේ නිින්ද යනු මතක ගබඩා කරන අවස්ථාවක් කියලා මම කලින් කිව්වනේ. ඒ නිසා ප්‍රමාණවත් නිින්දක් අරගෙන මිසක් පාඩම් කරන්න එපා. දරුවන්ට කියන්න එපා රෑ ඉඳලා පාඩම් කරන්න කියලා. ඒක තේරුමක් නැහැ. අනිවාර්යයෙන්ම හොඳ නිින්දක් තියෙන්න ඕනේ. මොකද දවල් දවසේ අපි ගන්න එක්ස්පීරියන්ස් ඒව රෑට තමයි ඒව ස්ටෝ කරන්නේ මොලේ. ඒ නිසා හොඳට ඒකට අවශ්‍ය කරනවා හොඳ නිින්දා. ඔයාට ප්‍රමාණවත් නිින්දක් නොලැබුණොත් ඉගෙන ගත්ත දේ මතක තියාගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් රෑට පාඩම් කරන්න කෙනෙක් ගැන දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. තව ගොඩක් කාරණා තියෙනවා. තව ටිකකින් කියන්නම්. අහගෙන ඉන්න. එහෙමනම් අපි යනවා සින්දුවක් අහන්න. රස 5යි විනාඩි 12යි.

0: වෙලාව හවස 5:15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
6: The welcome show.
5: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
10: ලොව සුන්දරතම පාරාදීසේ.
11: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
10: Travel with Supreme.
11: සතිය දවස් පහේම
12: The Welcome Show අහන්න.

බතවී ලාස්ථාව දැන් වැඩට විතින් අපිට මොකක්ද කියන්න මලකෝල කෑගහන්න අප කෑගහන්න මගේ ආටයිම එක මට ඔන්නම්ම කෑගහන මගේ ඇටි ප්‍රශ්නයද නෑ ප්‍රශ්තින ප්‍රශ්නෑ රයිටෝකේ ඒනම් අපි ගියෝ යන්න කලින් මම පැතුම් එක එකතු කරගන්නවා එක්කෝ රිසෝට් තැන්ක් යූ සෝ මච් ඔයාව ඒ වගේම ගයනියා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා තරින්දු තිසර ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම මදු ඉන්නවා ත්‍රිංකු වලින් ඔයාව භාග්‍ය ඔයාව ශාරක ෆර්නෑන්ඩ් ඔයාව නම් අමතක කරන්නේ නෑ මං අද දවසේ පළවෙනි කමෙන්ට් එක මට ආවේ අපේ සාශ්ගෙන් සාශ් ආදරෙන් මතක් කරනවා ඒ වගේම ශාරක ඊළඟට ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ තව කවුරු හරි ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මට බෑ මැසේජ් දාන්න ඉති කට්ටියව කියවන්න වෙරෝනිකා ඔයාව ආදරෙන් එකතු කරගන්න ඕනේ මට බැන්න කවුද එක්කෙනෙක් ඇවිල්ලා මොනවද වන්දන්නේ මට යාගේ නමත් මතක නෑ ඔයාගේ නම මතක නෑනේ හසී ෂහාන් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා නෆාස ඇවිල්ලා ඉන්නවා මං ඉන්නවා රයිට් ඕකේ දැන් අපි ඇයි දැන් යන්නේ වෙලාව තියෙනවානේ කවුද යන්නේ මං යනවා කියලා කිව්වේ නෑ මං යන්නේ රයිට් මං ඉන්නවා මං ඉන්නවා ඕකේ ඒත් එක්කම මම එන්න හදන්නේ අපි මේ පැත්තට තරිඳු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා තව තරිඳු කෙනෙක් තරිඳු තිසරට අමතරව තව තරිඳුවෙක් ඉන්නවා තරිඳුව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ ඒ වගේම දිවුල පිටියෙන් මට මැසේජ් කරලා තිනවා සිනෙක් සත්සර ඉඳුවර ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා චූටි පැටියව ඉඟුරක් ගොඩ පැත්තට යන්නයි හදන්නේ ඒකල බිනුලි ඉමායා ඔයාවත් ගොඩක් ආදරෙන් ඒකලින් එකතු කරගන්නවා ඒ වගේම ලක්ෂ්මන් ඉන්නවා මඩපාතින් ඔයාවත් මතක් කරන්න ඕනේ ඊට පස්සේ මේ කවුද අන්නේ ගුවන් හමුදාවා වේ චයින බේ කඳවුරේ ඉඳලා මට මෙසේජ් කරලා දේරා කට්ටිය නම් කියන්න එපා කැම්ප් එකේ නම විතරක් කියන්න කියලා දෙනවා රයිට් ඔන්න මම කිව්වා ඉතින් ඒ විදිහට සුබ සන්ධ්‍යාවක් වේවා ආශී ගේ කතාවට හිත වැටුනහම දකින්න ලස්සන අපඩ බලන්න ලස්සන කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් කියවන සුබ සන්ධ්‍යාවක් වේවා ආශී ආශීගේ කතාවට හිත වහ වැටුනහම දකින්න අහන්න එතනම හිතෙනවා ලස්සන ආශි අපේ නමත් කියවන්න හොඳේ අපිට සින්දුවක් දෙන්න ඊජී අන්ර පුස්සල්ලාව බීෆ් ජනපතින් තැන්ක් යූ සෝ මච් ඔන්න කිව්වා එතකොට හංසනවත් එකතු කරගන්නවා එකතු කරගෙන උපුල් ජයවර්ධනවත් එකතු කරගෙන අපි භාරත දේශයට යන්නයි හදන්නේ නෆාස මෙන්න හින්දි සින්දුවක් දෙවලා භවස පහය විනාඩි 23 මාදලෙන් කටියක් ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ඩ්‍රීම් ටුක් ටුක් රයිට් ඔන්න එකතු කරගත්තා

0: හවස පහය වෙන අඩි තිස්සකය දැන්.
1: දශක පහත් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
3: පෙරලිකාර සඳුදා
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
0: දන්නවද යුද්ධට ගියපු වලහෙක් හිටියා කියලා?
4: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවද ඉන්නේ?
0: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වේරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ආදරෙන් බැලුවට අපිෝ ගණන්වත් ගන්න ති මිනිස්සු ඉන්නවා. අපි සින්දුවක් ලේ කල් ඉවරලා යාදිය ආදරෙන් බලන වැඩක් නෑ, බැලුවට ගණන්වත් ගන්න අප්පා. මන්දන්න ඇයි කියල කමක් නෑයිතින් නො ලැබීමන නිෂ්පාදකතුමා. හරි අද කතාව අපි කතා කරේ මොලගෙඩිය ගැන ඔලිය පාලුව ඇතුළ තියෙන මොකක්දක් ඔලුව පාලුවට තියන්නේ ඔලිය පාලුවට මොලේ අදල තියෙනක ලබි ඉතාගනිට ඇත්තට මොලේ කියර ගැන මාර දෙයක්නේ මොලේ අපිත්තක නිදාගන්න යා අපි ඉළඟ දවසට මෝඩ් එක ෆික්ස් කරන අපේ ඔවුලු ඇතුළ තියෙන අප ද්‍රව බෑර කරන කිය රෑතිසේ අපි නිදාගෙන අදරතුර කරන නිසා දෙයනේ කියෙන එමනුසට එමනුසක වැඩේ කරගන්න රෑට නිදාගන්න එච්චරයි කතාව එච්චරයි කියන්න තියන්නේ. රාත්‍රියට වැඩ කරා කියලා වැඩ කරන කෙනෙක් නම් මොලේ ගැටලු ඇතිවේ කියලා මේ කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නෑ. මෙහෙම මේ කැඩේ රාත්‍රියට නිදාගත්තේ නැති වුණා කියලා මොලේ ප්‍රශ්න එහෙම නැත්නම් ඒ වගේ ගැටලු ඇතිවේ කියලා විද්‍යාත්මක සාක්ෂි කිසි දෙයක් නැති වුණාට විශේෂඥයන් නිර්දේශ කරලා තියෙන ප්‍රමාණවත් ඉන්දක් ලබා ගැනීම, නින්දට පෙර අඳුරු පරිසරයක් සකස් කර ගැනීම, කැෆේන් අධික ලෙස භාවිතා නොකිරීම, දිනපතා සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම වගේ දේවල් යෝග්‍යයි කියලා. හරිද? ඒ කියන්නේ තමුන් නිදිමරණ රස්සාවක් කරනවා නම් ඔන්න ඔය වගේ දේවල් ෆලෝ කරන්න ඕනේ. මිනිස් මොලේ නිදා ගන්නකොට අර කලින් කිව්වා වගේ අපද්‍රව්‍ය බැහැර කරන එක, මතකයන් ගබඩා කරන එක, හැඟීම් සකසන එක, ඊළඟ දවස් සඳහා අපිව සූදානම් කරන එක සිදු කරන නිසා නිින්ද අහිමි වීම මොලේට සැලකිය යුතු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා රාත්‍රියේ වැඩ කරන කෙනෙක් නම් නූතන සමාජයේ අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි රාත්‍රියේ වැඩමුර කියන්නේ. ඉතින් අපේ ශරීරය සහ මොලේ ස්වභාවික සැකසුම් කරලා තියෙන්නේ රාත්‍රියේ නිදාගන්නනේ. ඒ නිසා දිගු කාලීන රාත්‍රියේ වැඩමුරවල නිරත වෙන කෙනෙක් නම් ඔයාගේ නිින්දේ ගුණාත්මකභාවය සහ මොලේ සෞඛ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. මොකද ඔයා නිදාගෙන ඉන්න විට නිදාගෙන ඉන්නකොටත් ඔයාගේ මොලය ඔයා වෙනුවෙන් නිහඬව වැඩ කරමින් ඉන්න නිසා. ඒකයි මම කිව්වේ අද කතාවේ සංක්ෂිප්තය විදිහට මට වාට කියන්න තියෙන්නේ අපි නිදාගත්තට අපේ මොලේ නිදාගන්න. ඒ නිසා අපේ තියෙන මේ මොලේ තියෙන අපද්‍රව්‍ය බැහැර කරන්න මොලේට නිදහසේ ඊළඟ දවසට අපිව සූදානම් කරන්න පුළුවන් වෙන විදිහට අඩුම තරමේ ෆෝන් එක පැත්තකින් තියලා නිදාගන්න. කතාව එච්චරයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි. දැන් වෙලා 5:05.

0: හවස 5 විනාඩි 44යි දැන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම.

0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
1: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දහවල් දෙකට.

0: සුබසන්දාවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත්ත එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
2: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
8: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: දන්නවද යුද්ධට ගියපු වලහෙක් හිටියා කියලා?
11: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවා දින්නේ.
5: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණගැහෙනවා ජාමර පොඩි වලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක්ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක්ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
1: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. Number 20. Number 10. Number 5. Number 1.
2: Saturday. Weekend එක happening කරගන්න.
3: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
4: Oh God.
3: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma ude 7 ta
4: The Welcome Show.
3: අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍ර ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

ප්‍රේම් රේඩියෝ අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: විග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපි ජීවිතේ පවත්වාගෙන යද්දී අපිට සමහර දේවල් ජීවිතේ ගැන කියලා දෙනවා. වෙලාවකට ඒ සිද්ධි අපිට ජීවිතේ කියන්නේ මෙන්න මේකයි කියලා පාඩම් උගන්වනවා. අපි ජීවිතේට එහෙම ලැබුණු උපදෙස්, අවවාද, ඒ වගේ ඉගෙනගත්තු පාඩම් ගොඩාක් තියෙනවා. ඒ තවමත් අපිට අපේ මනස, අපේ ජීවිතය තාමත් නිදහස් කරගන්න බැරි වෙලා තියෙනවා. කොයිතරම්නම් අපි සමහර දේවල් ගැන කල්පනා කරනවද? සමහර දේවල් වේදනාකාරීව මතක් කරනවද? ඇයි අපි තවමත් මේ ජීවිතයේ ඇතුලේ වේදනාවෙන් කාලය ගත කරන්නේ? ජීවිතය කියන්නේ සතුටින් විඳින්න ඕන දෙයක්. ආදරය කියන්නේත් අන්න එහෙම සතුටින් විඳින්න ඕන දෙයක්. අද ලෑස්ති ඔයාගේ ඔය හිතේ තියෙන වේදනාව අයින් කරන්න, ජීවිතයට සතුට ආය තරන් එන්නත් සුපුරුදු පරිදි අපි පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ අදත් ඩ්‍රීම් නයිට්.
1: ජීවිතය කියන්නේ සතුටු, ඒ වගේම දුක් මුසුතන් මේ හැම දෙයකම එකතුවකට. ජීවිතේ අපිට පුළුවන් නම් වැරදිච්ච තැන් හදාගන්න, දුක්විච්ච තැන්වල සතුටින් හිනාවෙන්න. මං හිතනවා මිනිස්සු කවුරුත් ඒ දෙයට අකමැති වෙන්නේ නැති වෙයි කියලා. ඇත්තටම අපි කැමති අපේ ජීවිතේ නොලැබුණු තැන්වලට ලැබීම් එකතු කරන්න, හිනාවක් එකතු කරන්න. හැබැයි අපිට බැරි එකම දේද ඒ දේ විතරයි. ජීවිතේ ගිය දේවල් අපිට ආයෙත් ආපස්සට ගොඩනන්වා ගන්න, ආපස්සට ඒ තැන්වලට යන්න අපිට විදිහක් නැහැ. හැබැයි අනාගතයට අපිට ලස්සන්ට මුණ දෙන්න පුළුවන්. අතරේ කියන්නෙත් ලස්සන්ට මුණ දෙන්න ඕන අනාගතයකට. දිගට මහගෙන ඉන්න අදත් ආදරය ගැන ආදරෙන් කතා කරමු. මම මනීෂා.
0: මම හසිතා.

0: ෆ්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්
5: Travel with Supreme
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
8: දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා?
9: යුද්ධට කිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතාවගේ අත්තු ගැන අහලා තියෙනවා දින්නේ.
8: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි බලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වේරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
7: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
10: 89.1 89.3 Supreme Radio

0: 89.1 89.3 Supreme Radio.
1: ඇත්තටම හසිත මේ අපි හැමෝම කැමතිනේ අපේ ජීවිතේ තියෙන හීන ටික හැබෑ කරගන්න. ඒකටනේ අපි හැපුවම මේ දකලන්නේ නේද?
2: අනිවාර්යෙන් ජීවිතේ හීන ගොඩාක් තියෙනවා. හැබෑ කරගන්න බලාගෙන ඉන්නේ හීන තමයි වැඩිපුරම අපේ ජීවිතේ තියෙන්නේ.
1: අනිවාර්යෙන්ම. ඉතින් මේ හැබෑ කරගන්න බලාගෙන ඉන්න හීන හැබෑ කරවන කෙනෙක් ඉන්නවා හසිත. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දන්න නිධානය කියලා කියන්නේ. ජීවිත සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත දන්න නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබ ජයග්‍රහකයෙකු කළා හමාරයි කියන දේ ඔක්කොටම කලින් මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුදු මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කඳ උඩ රටින් බිහි කරන නිධාන ලොතරැයි පතට ඔන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි, දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් අදින ධන නිධානය ලොතරැය අලමිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන සුවිශේෂී කාරණාව ඔයාලට කියන්න ඕනේ. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔබටත් කෝටිපතියෙක් නිසිලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවක් හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. මේ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මම ඔයාගෙන් පුංචිම පුංචි හරිම සරල ප්‍රශ්නයක් අහන්නද?
1: මම බලාගෙන ඉන්නවා ඒ ප්‍රශ්නෙට ආදරෙන් උත්තර දෙන්න.
0: ආදරයට ගමනාන්තයක්, එහෙමත් නැත්නම් අයිතියක් තියෙන්න ඕනද? එහෙම නැතුව ඇත්තටම ඇයි අපිට බැරි මේ මොහොතේ නිදහස ආදරය කරන්න? මගේ ප්‍රශ්නෙට ඔයාට දෙන්න තියෙන උත්තරේ මොකක්ද?
1: මනිෂා, මං හිතන විදිහට ආදරයට ගමනාන්තයක් නැහැ. මරණින් මතුවටත් ආත්ම ගණනාවකට ආදරේ ගලාගෙන යනවා. අනිත් කාරණාව, ආදරයට අයිතියක් තියනවාද? තමන් කරන ආදරයට තමන්ට අයිතියක් තියනවා. තමන් ලබන ආදරයට තමන්ට අයිතියක් තියනවා. බලෙන් ආදරයක් ලබන්න බෑ. තමන් කරන ආදරේ හරියට කරගෙන යන ගමන් ඒ අනිත් කෙනාගේ ආදරය ඔයාට ලබන්න පුළුවන්. ඒත් අපි කොයි තරම් හරියට ආදරය කරත් අපි බලාපොරොත්තු වෙන ආදරේ අපිට ලබන්න බැරි වෙන අවස්ථාත් මේ ලෝකේ තියෙනවා. අන්න ඒකයි වෙනත් කෙනෙකුගේ ආදරයකට අපිට අයිතියක් කියන්න බැරි.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහෙන සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචිවාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමෝ.
4: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
3: FIFA World Cup 2026 තරඟ විස්තර.
5: මෙවර FIFA ලෝක කුස්තරාන පාපන්දු සැනකෙළියේ පැවති තවත් ප්‍රහාරාත්මක තරඟ මාලාවක තොරතුරු ඔබට කියන්නයි මේ සූදානම. ඊයේ රාත්‍රියේ හෝස්ටන් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි පාපන්දු ප්‍රේක්ෂකයින් අමන්දා නන්දයට පත් කරමින් අතිශය සුවිශේෂී මහා සරණක් පැවැත්වුණා. කේ කාණ්ඩේ යටතේ පිටියට පිවිසි සුපිරි පෘතුගාල කණ්ඩායම හමුවේ උස්බෙකිස්තානය මෙම තරගය ගෝල 5-0 ලෙසින් පරාජයට පත් වුණා. මෙම තරගයේදී පෘතුගාලය වෙනුවෙන් අතිවිශිෂ්ට ගෝල ද්විත්වයක් වාර්තා කළ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක පාපන්දු ඉතිහාසයේ උඩු යටිකුරු කරමින් අද්විතීය වාර්තා කිහිපයක්ම තමන් සතු කර ගැනීමට සමත් වුණා. ඒ අනුව ලෝක කුසලන තරඟාවලි 6කදී ගෝල වාර්තා කළ ලොබ පළමු සහ එකම ක්‍රීඩකයා ලෙස ඔහු මෙම ඓතිහාසික වාර්තාව හිමි කරගනු ලැබුවා. එමෙන්ම ඔහුට පෘතුගාලය වෙනුවෙන් ලෝක කුසලන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා වීමටද හැකියාව ලැබුණේ තම මුළු ලෝක කුසලන ගෝල සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ නංවා ගනිමින්. මේ වන විට වයස අවුරුදු 41කුත් දින 138ක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලන ඉතිහාසයේ ගෝලයක් වාර්තා කළ දෙවැනි වයස්ගතම ක්‍රීඩකයා ලෙසද ඊයේ රාත්‍රියේ ඉතිහාසගත වුණා. මේ අතර අද අලුයම පැවති පළමු තරගයෙන් බොස්ටන් ක්‍රීඩාංගණයේදී එල් කාණ්ඩේ යටතේ ප්‍රබල එංගලන්තය සහ ගානාව අතර පැවතුණු මහා සටන කණ්ඩායම් දෙකේම දැඩි ආරක්ෂක උපක්‍රම හේතුවෙන් කිසිදු ගෝලයක් වාර්තා නොවී සමතත්වයෙන් අවසන් වුණා. එමෙන්ම ටොරන්ටෝ ක්‍රීඩාංගණයේ පැවතුණු අනෙක් තරගයෙන් පැනමාව පරදවා ගෝල 1-0 ලෙස තීරු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ක්‍රොයේෂියාව සමත් වුණා. ග්වාඩල් රජා ක්‍රීඩාංගණයේදී කේ කාණ්ඩෙන් පිටියට පිවිසි කොලොම්බියාවද කොංගෝ රාජ්‍යයට එරෙහිව ගෝල 1-0 ජයක් සනිටුහන් කරගනු ලැබුවා. මේ පෙරලිකාර ප්‍රතිබලත් සමග හෙට, ඒ කියන්නේ ජූනි මාස 25 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී කුතුහලයෙන් පිරි මහා සටන් 6ක්ම පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ අනුව හෙට අලුයම 12:30 බී කාණ්ඩයේ යටතේ ස්විට්සර්ලන්තය සහ සත්කාරක කැනඩාව වැන්කූවර් හේදී ගැටීමර නියමිතව තිබෙනවා. එම වේලාවටම බොස්නියා හර්සගොයිනා කණ්ඩායම සහ කටාර් රාජ්‍ය සියටල් හේදී මුහුණට මුහුණලා තරඟ වදිනු ඇති. හෙට අලුයම 3:30 සී කාණ්ඩෙන් ස්කොට්ලන්තය සහ සුපිරි බ්‍රසීලය මියාමි ක්‍රීඩාංගණයේදී ගැටීමට නියමිත අතර එම කාණ්ඩයම මොරොක්කෝව සහ හයිටි රාජ්‍ය ඇට්ලන්ටා හේදී පිටියට පිවිසෙනවා. එමෙන්ම හෙට උදෑසන 6:30 ඒ කාණ්ඩයේ උණුසුම වැඩි කරමින් චෙක් ජනරජය සහ මෙක්සිකෝව මෙක්සිකෝ සිට ක්‍රීඩාගනයේදී තරඟවදීමට නියමිතයි. එම වේලාවටම දකුණු අප්‍රිකාව සහ දකුණු කොරියාව මොන්ටෙරේ ක්‍රීඩාංගනයේදී එකිනෙකා අභිභවායාමට සූදානමින් සිටිනවා.
4: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
3: Supreme Radio.

0: अधूरी सांस थी, धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा।
1: 89.1 89.3 सुप्रीम रेडियो।
2: कोई तरह नंग वेदन अपिटे हम भी न अदने द पहाड़ कड़े बैस सोते हैं, मानिवारे मुका खरी वेदन आते हैं।
3: අපි මොකුත් ගන්නෙ නෑ කියලා හිතාගෙන හිටියට සමහර දේවල් දෙන අපි දිහා බලලා නිකන් හිනා වෙනවා වගේ තේරෙන. එතකොට ඉතින් අපිට ගන්න හිතෙනවා.
2: දැන් ගියා ගෙදර ඉඳලා එළියට අඩියක් තිබ්බොත් මොනවා හරි කීයක් හරි වියදම් වෙන දෙයක් තමයි සිද්ධ
3: වෙන්නේ.
2: ඉතින් අද වියදමට ගැළපෙනම කෙනෙක් ඉන්නවා ළඟ තියාගෙන. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මේ අද සම්පත බිහි වෙලා තියෙන්නේ මහජන සම්පත තුලින්. ඉතින් මහජන සම්පත කිව්වහම දැන් හැමෝම දන්නවනේ ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා
3: කියන්නේ.
2: මහජන සම්පත දිනුමාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදලක් වර්ධිනන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
3: ඔව්, ඒ තෑගි ටික ඒ විදිහට දිනා ගන්නකොට මතක් කරන්න ඕනේ අවසාන අංක 3 ගැලපීමේ රුපියල් 4,000ක මුදල් තෑගි වගේම අනිකුත් සෙසු තෑගත් එක්ක අද සම්පත ලොතරැයි පත් හරහා තෑග වැඩි ගණනක් දිනා ගන්න ඕන දැනවට අවස්ථාව තියෙනවා. එහෙමනම් මේ මතක් කරන්නේ අද වියදමට ගැලපෙනම අද සම්පත ලොතරැයි ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. ජීවිත සිහිනයට වසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ කවුද කියලා ඇහුවොත් ඔයා හොඳට මතක තියාගන්න ඕන එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන දේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739188
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවියමයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට. The Welcome Show.
3: අනුග්‍රහය.
6: එන්නේ

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මේ රාත්‍රියේ අපිට වෙන් වෙලා තියෙන හෝරා 3න් එක හෝරාවක් මේ විදියට අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. තවත් හෝරා 2කදී අපිට පුළුවන් හදවතේ තියෙන ඕනෑම කාරණාවක් ගැන ආයෙත් ආදරෙන් කතා කරන්න. ජීවිතයට ආය මතක් කරන්න බැහැයි කියලා හිතුණු ඒ මතක තාමත් ඔයාගේ හදවතේ ගිලිලා ඇති. අපි ඒ මතක ගොඩගමු. ඒවා අසුන්දර මතක විදිහට ඔයාගේ ජීවිතයේ තියෙන එක ඔයාටත් මේ ලෝකේ ඔයාට ආදරය කරන අයටත් ගොඩාක් වේදනාකාරී අත්දැකීමක්. ඒ නිසා ඒ අසුන්දර මතක ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න අපි අද රාත්‍රියේදී මේ විදිහට වග බලාගමු. අලුත් හොරාවකට යන්න ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න 89.1 89.3 මේ පතර කෝල් එකක් ගන්න 0112 510 510. ඒ වගේම මට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718 893 893.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: අපි කියනවනේ ඕනම දෙයකට හේතු ඵලයක් තියනවා කියලා. අපේ ආගමේ විදිහට නම් හසිත බෞද්ධ ආගමෙත් මේක මේ විදිහටම කියලා තියෙනවා. ඔයා දන්නවද, අපිට දෙයකට කැමති වෙන්න ඇත්තටම හේතුවක් තියෙනවා. මොකද සමහර විට අපි ඇඳුමකට කැමති නම් අපිට ඇඳුමට කැමති වෙන්න හේතුවක් තියෙනවා හසිත. එක්කෝ ඒ ඩිසයින් එකට අපි කැමති, එක්කෝ ඒ පාටට අපි කැමති, එක්කෝ ඒ හැඩයට අපි කැමති. මෙන්න මේ වගේ හේතු ගණනාවක් අපිට ඕනම දෙයකට තියෙනවා. හැබැයි ඔයා දන්නවද, කැමැත්තට අසීමාන්තික හේතු තිබ්බට ආදරේට ඒ විදිහට හේතු නෑ කියලා.
1: ඔව්, සම්බන්ධයකදී අපි නිතර අනිත් කෙනාගෙන් හරි එයා අපෙන් හරි අහන දෙයක් තමයි ඇයිවාමට ආදරේ මොකද්ද හේතුව කියලා. ලෝකෙ නැති දේවල් අපි කියනවනේ. උත්තරයක් නොදුන්නොත් තවත් ප්‍රශ්නයක්. මං හිතන්නේ මනිෂා, අපිට තවත් කෙනෙක් ගැන දැනෙන ඒ ආදරණීය හැඟීමට අපිට හේතු කියන්න අමාරුයි. ඒ දේ අපේ හදවතේ හටගන්න වචනින් කියන්න බැරි හැඟීමක්. ඔව්, ආදරයට හේතු නැහැ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: Number 20 Number 10 Number 5 Number 1
2: Saturday Weekend එක happening කරගන්න
3: එතා බෙදාතොර ජනප්‍රිය සින්දු
4: Oh God
3: එක දිගට එක පැනට සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
2: Supreme Radio Radio Super Hits 20 with Hasita
3: Happening Evening Drive එක
2: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
6: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
4: let's go
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
4: The Welcome Show.
7: Ehena ahana katha athara rasa katha ehena payatuna.
3: දන්නවද යුද්ධට කියපු වලහෙක් හිටියා කියලා
8: යුද්ධට කිය වලහෙක් අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා දෙනවද ඉන්නේ
3: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි වලස්පටියෙක් ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා වොයිටෙක් කරපු වේරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා 22 බලකායේ නිලලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
4: The Welcome Show.
9: 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: හීන ගොඩාක් තියෙනවා. නිදානයක්වත් තිබ්බන මේක මේ සැබෑ කරගන්න මේ හීන ටික.
2: ඒකනම් ඇත්තනේ හසිත, හීන තියනවා දැන් වැඩි දෝ කියලත් එක වෙලාවකට හිතනවා, මොකද සැබෑ කරගන්න විදිහක් නැහැනේ.
1: ඉතින් දැන් මේ එක නිදානයක් තියෙනවා මනිෂා, මේක නීති විරෝධී නිදානයක් නෙමෙයි, මේක නීත්‍යානුකූල නිදානයක්. ඉතින් මේක තමයි මම අත්හදා බලන්න සූදානම් ඉන්නේ. ඉතින් ඒ ගැන අපි අහගෙන ඉන්න අයටත් කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කියන්නේ ධන නිදානයේ ලොතරැය ගැන. ජීවිතයේ සිහිනේ යථාර්ථය බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගමුදලක් කන්ද උඩරටින් බිහි කරන්න ධන නිදානය ලොතරැය තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි හසිත, තවත් මතක් කරන්නේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. දැන් දශක 6කට වඩා වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියලා කියන එක, ඒක ඇත්තටම ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මේ වැඩේ හරියටම එදා ඉඳන් අද දක්වාම කරන එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඔන්න ඉතින් සතියේ දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලවිය තුළින් ඍජුවම රටේ ඒකාපත්ත අරමුදලට දායකත්වය සපයන. ඒ කියන්නේ මේ හරහා අපි නොදැනුවත්ව අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියලා. එහෙම නම් ඉතින් තවත් බලබල ඉන්නපා. දකින දකින තැන, බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී අරගෙන කෝටිපති හිණ හැබෑ කරගන්න කියන දේ මතක් කරගෙන තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයගෙ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නයිට් දෙවනි හෝරාවේ මේ විදිහට අපි කාලය ගත කරන්නේ. මේ ලස්සන ගීත අතරේ අපි තනි වෙනවා. වෙලාවකට හිතෙනවා මේ ලස්සන ගීතත් එක්ක අපි ජීවිතයට මේ තියෙන සම්බන්ධය අපිට වචනෙන් විස්තර කරන්න තිබ්බනම් කියලා. එහෙම විස්තර කරන අයත් අපි අතර ඉන්නවා. නමුත් තවමත් තමන්ගේ ආදර කතාව හෝ තමන්ගේ ජීවිත කතාව විස්තර කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න ඒ වගේ ආදරණීය හදවත් තියෙන අයත් මේ මොහොතේ මේ වෙනකොටත් අපිව අහගෙන ඉන්නවා කියලා අපි හොඳ ආකාරවම දන්නවා. ඔයා වෙනුවෙන්මයි ඩ්‍රීම් නයිට් තුළින් මේ සතිය දවස් පහේම ආදරණීයව මේ හෝරා අපි ඔයා වෙනුවෙන් කරන්නේ. ඉතින් එන්න මේ සුන්දර රාත්‍රියේ ආදරය වෙනුවෙන්ම වෙන් කරලා තියෙන මේ සුන්දර රාත්‍රියේ ඔයාගේ ආදරයට ආයි ආයෙත් වචනවලින් පද එකිනෙක ගැට ගන්න.
1: ජීවිතය කියන්නේ ඇත්තටම හරිම ලස්සනම ලස්සන කවියකට. ඒ කවිය ඇතුලේ තියෙන පද ටික අපි හරිම ලස්සනට ගලප ගත්තොත් අපිට පුළුවන් හසිත අපේ ජීවිතේ අවසානය හරිම ලස්සනට සන්තුහන් කරන්න. ජීවිතය කියන්නේ අන්න ඒ විදිහ දෙයක්. අපිට ලස්සන අවසානයක් දෙන්නත් පුළුවන්, අසුන්දර අවසානයක් දෙන්නත් පුළුවන්. ජීවිතේට ආදරේ අනිවාර්යම ඕනේ. එහෙමනම් ආදරය ගැන තවත් කතා කරමු. දෙකටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකනමු.
11: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: කෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata the welcome show
7: anugrahaya
8: wartha pita wartha kabana koti yate nlv tanade tahane lutrayen rupiyal koti 13 9 ata ikma u dawanta supiritaya galaba dimin rati sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
9: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
6: Supreme Radio.

0: හසිත අපේ ආදරය දකින්නේ හරි ස්වභාවික දෙයක් විදිහටනේ. ආදරය කියන්නේ නම් මට හිතෙන විදිහට, මට දැනෙන විදිහට, සහ මම දැන් මේ දවස්වල ආදරය ගැන වැඩිපුර චුට්ටක් හොයන එකේ මට හම්බ වෙච්ච විදිහට ආදරය කියන්නේ පුරුද්දක්. ආදරයට ඕනේ ඉවසීම, ආදරයට ඕනේ විශ්වාසය, ආදරයට ඕනේ හසිත එක හිතක්. ඒ වගේම තමයි ආදරයට ඕනේ කාලයක්. ඉතින් නිකන් හිතන්නකෝ, මේ හැමදේම අපි එකින් එක පුරුදු වෙන්න ඕනේ නේද කියලා. එතකොට ආදරය කියන්නේ එක්තරා විදිහේ පුරුද්දක්.
1: ඔය හරි ලස්සන කතාවක් කියවා. ඕනෑම මිනිස්සෙක් ආදරයේදී පරිණත වෙන්න වෙන්න පුරුද්දක් විදිහට තමන්ටම නොදැනී ආදරය කරනවා. සමහර අවස්ථාවල මම මේ දේ කරන්න ඕනි කියලා හිතන්නේවත් නැතුව අපිටත් නොදැනීම අපි ඒ ආදරණීය හැඟීම් ඉටු කරනවා. ඉතින් ආදරය කියන්නේ පුරුද්දක් නෙවෙයිද? පුරුද්දක් විදිහට කරන්න උත්සාහ කරන සුන්දර හැඟීමක් නෙවෙයිද? ආදරය කියන්නේ හරි ලස්සන දෙයක් කියලා මෙතනින් අපිටත් ඔයාටත් තේරෙනවා ඇති.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: Dream Night
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: තුන්වන හෝරාවත් පැවිදිට ආරම්භ වෙලා අපිට කතා කරන්න හෝරාවක් ඉතිරි වෙලා තියෙනවා. තවමත් අපිට කතා කරන්න තියෙන දේවල් ඉවරයක් වෙලා නැහැ. හැම දවසකම අපිට දෙයක් කියන්න ඉතිරි වෙලා තියෙනවා. කොයි තරම්නම් ජීවිතයේ දේවල් අපි කියන්න උත්සාහ කරත් මේ ජීවිතේ හැමදාමත් බලාපොරොත්තු ඒ ආදරණීය කතා එකිනෙක ගොඩ ගැහෙනවා. ඒ කියන්නේ කතා කරලා ඉවරයක් කරන්න බැරි තරමේ කතා ගොඩක් අපේ ජීවිත කතාවල හැම දවසකම ගොඩ නැගිනවා. දවසින් දවස අපි ඒ කතා දිගාරිමු. දිගටම එකතුලා ඉන්න කියන ආරාධනාවත් එක්ක එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්න හොට්ලයින් නම්බරයකට කෝල් කරපු හර්ෂණව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ කඩවතට ගිහින්. ඔන්න කඩවත මේ වෙනකොට යාළුවොත් එක්ක ආව ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. ආදරය කරන ෆියුමි නංගිවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි හර්ෂණ මේ පැත්තට කෝල් එකක් අරගෙන කීවේ. ඒ කට්ටියගෙන් පස්සේ අපි යන ලෑස්ති වෙන්නේ මේ වෙනකොට තංගල්ල පැත්තට. ඔන්න රුවන් මේ වෙලාවෙම අවහගෙන ඉන්නවා. ලස්සන ගීතයක් අහන්න පවුලේ හැමතැනකමවත් හසිත ඔයාවත් මනිෂ ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි රුවන් මේ විදිහට කෝල් එකක් අරගෙන කිව්වේ.
1: කතා කරපු කට්ටිය වගේම ආදරෙන් මේ පැත්තට මැසේජ් එකක් එවපු කට්ටියත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. මං යනවා දම්පෙට. දම්පෙන් දුමේල මැසේජ් එකක් එවලා තියෙනවා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. අපිත් ඔය දෙනව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම තාර මැසේජ් එකක් එවලා තියෙනවා පානතුරෙන්. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න මගේ ආදරය ගැනත් මට මතක් වෙනවා කියලා තමයි හසිතොන්න කියලා තියෙන්නේ. ඉතින් තාරෝ ආවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම උපේක්ෂා අපිට මැසේජ් එකක් එවලා තියෙනවා පිළියන්දලින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ වෙලාව නම් පුංචි වැඩ ටික කරන ගමන් ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැම කෙනෙක්වම එකතු කරගෙන ඊළඟ ආදරණීය සින්දු අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකිටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
2: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
3: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම සංචාරයක්.
8: Travel with Supreme.
9: සතියේ දවස් 5ම
10: The Welcome Show අහන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාට ආදරය ගැන ගොඩාක් දේවල් කියලා දෙන්න තියෙනවා. ආදරය ගැන ඔයත් එක්ක ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ කතා කරන අතරතුරේදී මට හසිතගෙනුත් අහන්න පුංචි දෙයක් තියෙනවා. දැකලා තියෙනවද හසිත තව ජීවිතයකට වටිනාකම් දීලා දීලා ඒ වටිනාකම් ගැන නොකිය නිහඬව තනියම දරාගෙන ඉන්න මිනිස්සුන්ව?
1: මම දැකලා තියෙනවා. එහෙම මිනිස්සු අපි අතර ජීවත් වෙනවා. ඒ අය කොයිතරම් දරාගැනීමක් තමගේ හදවතින් කරනවද කියලා අපිට වෙලාවකට හරි ඉරිසියයි දෙනවා.
0: ඉරිසියාවක් හිතනවා වගේම හසිත ඒ විදිහට අද තනියම ජීවත් වෙන්නේ. එක්තරා ලස්සනම ලස්සන කාලෙක ආදරේ නොසෑහෙන්න විදිහට තව කෙනෙක්ට දීපු හදවතක්. සමහරක් වෙලාවල් වලට ඒ ආදරේ ගැන තාමත් හිතින් දුක් විඳිනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ ආදරේ හිතේ තියාගෙන ඒ ආදරේට ආශිර්වාද කළා තාමත් හදවතින් ආදරේ කරන හරි ආදරණීය මිනිස්සු.
1: ඒ අය තමන්ට පුළුවන් උපරිමයෙන්ම කරලා දැන් පැත්තකට වෙලා ආදරය කරන ආදරේ විඳින අය දිහා බලාගෙන හරි ආදරෙන් ඉන්නවා. කලකිරීමක්වත් තරහකින්වත් නෙවෙයි, ආදරෙන් පැරදිලා පැරදිලා හෙම්බත් වෙච්ච අය අවසානෙදිපත් වෙන්නේ අන්න ඒ තත්ත්වයට. එයාලා පැරදුනේ නැහැ. ආදරය කරන කාලේ එයාලා තමන්ට පුළුවන් උපරිමයෙන්ම හරි ලස්සනට ආදරය කරා. එයාලා දිනලා ඉවරයි. කිසිම තරහක් කහටක් හිතේ නැතුව එයාලා තමන්ගේම පාඩුවේ තමන්ගේම ලෝකවල හරි ලස්සනට ජීවත් වෙනවා.

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata the welcome
2: show anugrahaya
4: navina taakshanayen niyama barata sarilana ganakam pramana sandahan kara apeema rate nipadawana gi box baanam melwa
5: melwa eka lankave eka apeema eka
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වනකනමු.
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
4: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් ඒ වගේ උගලට බොරු කියන්න බෑනේ Back to back සින්දු අහන්න
4: Let's go
5: Every weekday at 4 PM in Porto with Ashi Ali
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
12: The Welcome Show.
13: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
6: දන්නවද යුද්ධට ගියපු වලහෙක් හිටියා කියලා?
14: යුද්ධට ගිය වලහෙක්? අපේ ඉතිහාසයේ අපි කඩුල් ලතා වගේ අත්තු ගැන අහලා තියෙනවද ඉන්නේ?
6: 1942 දී ඉරානයේ හැමඩන් වලදී පෝලන්ත සොල්දාදුවන්ට මුණ ගැහෙනවා ජාමර පොඩි වලස්පටියෙක්. ඊට පස්සේ මේගොල්ලෝ නම තියෙනවා වොයිටෙක් කියලා. වොයිටෙක් ව නිල වශයෙන් පෝලන්ත 22 කාලතුවක්කු සමාගමේ සොල්දාදුවෙක් ලෙස ලියාපදිංචි කරනවා. වොයිටෙක් කරපු වීරක්‍රියාවක් නිසා වොයිටෙක් ව කෝප්‍රල් තනතුරකට පවා උසස් කරනවා. 22 බලකායේ නිරලාංඡනයේ විදියට කාලතුවක්කු උණ්ඩයක් අතින් ගත් වලසෙක්ගේ රූපයක් පවා තෝරගන්නවා.
13: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
12: The Welcome Show Supreme Radio

0: අද දවසේ අපිට වෙන් වෙලා තිබුණු ඒ ආදරණීය හොරතුණ වෙවෙනකොට ගත වෙලා අවසන්. අපිට තවත් දවසකට බලාපොරොත්තු රාශියක් ගොඩනගන්න වෙලා. හෙටත් ලෑස්තියෙන් ඉන්නවා ආදරය ගැන මේ විදිහට ආදරෙන් කතා කරන්න. සුන්දර මිනිස්සුන්ටයි මේ හොරාව. ඒ වගේම අසුන්දරයයි කියාගන්න ඔය ජීවිතවලටයි මේ ලස්සන හොරතුණ මේ රාත්‍රිය. තමගේ ජීවිතයේ කටුක අත්දැකීම් ඇති මේ අත්දැකීම් ඩ්‍රීම් නයිට් තුළින් අපි අපේ මුළු ජීවිතෙන්ම ඈත් කරන්න උත්සාහ කරමු. හෙටත් රාත්‍රී 7ට යලිත් මේ විදියටම ආදරෙන් මුණ ගැහමු.
1: ගෙලෙන්නක් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. සුභ රාත්‍රියක්. මම මනිෂා.
0: මම හසිතා.

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ වගේ හඬ වගේ රටා.